මේ ප්‍රග්‍රම කියවි ෆෙම්වරු හම රාජ්‍ය ගවරින් මිහාරු හරන් ACCA කොලිෂන් හදම් බේරනුම් වෙජ්ජයාවස් හදන්ජයනි ෆයිනල් ලෙවල්ගේ හතර මොඩියුල් එකන් ට්‍රාන්ස්ෆෝර්ම් යෝ ලයිෆ් විත් විලා කොලෙජ් BSc Honors Accounting and Finance and MSc Accounting and Finance awarded by the University of the West of England.

0: වාහක දක්කන් ජයකරන්නේ නැහැ. බබරන් එනර්ජටික් කො මොලේ ටීමුගේ මිඩ්ෆීල්ඩ් හැම මේ වර රංගල බලහට්ටම් උදා තවම
1: ලියනාඩෝ බකුණා.
0: ආ ලියනාඩෝ බකුණා හැම මේ කොම්මෙත ඒටේක් ගේස් ඩිෆෙන්ස් ගේස් හැම බොක්ස් ටු බොක්ස් මිඩ්ෆීල්ඩර් ගොත මොලේ ටීමුගේ එන්ජින් ගොත ඕල්මන මිෆෙන්නනේ හුලිහා දිමාල කොම ෆෙන්න ඩිෆෙන්ස් කුඩියස් ඒටේක් කුඩියස් බකුණාගේ ඉම්පැක්ට් මිෆෙන්නනේ හැම වර බොඩන් හැම මේ මේද මේ
2: හස්සකො මේ අස්වෙන් හැම පහ කොල්ලාන මෙහා ටිෆෙන් වඩා ගන්නවා කැප්ටන් වර රංගලු ට්‍රාන්සිෂන් කවුන්ටර් ටේක් එක යෙලෝ කාඩ් හොදි පුරුසතුග මේ ඒති හුට්ටුවා ඒ බ්‍රේක් කුරිතම් පෙනිගෙන්දී
3: මෑසා මිගෙස්තනි ඉක්ඩෝ අදි දුර්සාග වාදු කරා මිස්කේ දෙවන හස් දෙවු නාමේ මොකද
4: fans let's count it down
5: on half the countdown half the moon korea dab album get the number ka wasi pa ba
6: ප්‍රථම හාෆ්ගේ කොළො නෙමෙකින් දියෙයි දෙටීම් පුරේ විස්ටිම එක ලඩ නිදෙහි සුමෙ සුමෙ ගොයගෙන් කොළො පශයාගේ පහතුම් කිවර සාව කොන්තෙන පුර ෆොනවාද බෝලා ගොතන් ඇස් ඉක්වඩෝ හාෆ්ක මිතය සම්පේ ඉක්වඩේ දී ෆේල්දුම් ඉක්වඩේගේ එකවස් නම්බර එදනි ෆ්‍රෙන්කෝ ෆ්‍රෙන්කෝ කුරේ දී බෝලා මෙතන හොස්කන් ඇස් කියරසාවගේ හාෆ්තේ දාන්දි බෝලා අනක සත්ලෑ ඉකඩ හාෆ්තේ රේ කුරේ ෆොනවාලා ෆොනවාලා දිහින බර කුරේ වන්න මසේ කුරණි බුරේනට කුරේට කුරේ ෆොනවාද බෝ දී කුතුක සාරි මතින් බේර ඉසේදු ඉකඩ කුන්තේ බෝලා ෆන් කුරේ ජේදනි කුරේ ජේලා තීති කුරේ මෙතන කෑර කුන්තේ ගති ෆන් බෝලා ෆන් කුරේ ජේලා හාෆ් මෙදාය සාබු ලෙට ලෙට බෑ ප්‍රසහත ජසාදී කාවිස් නම්බර් ෆ්‍රෙන්කෝ ෆ්‍රෙන්කෝ බෝල් ෆෙන් කුරින්ගස් කීවරසාවක හාෆ්තේ වද වැ එ කුන්තරික එන කුරි ෆොනවා ප්‍රසහත කීරසාවක කුන්තේ දිෆා කුරි බෝල් නැකස් ඉක්වඩ හාෆ් ඉක්වඩ කුන්තේ බෝල් තැ කුරි කීරසාවක හාෆ් කු මෙදාස කුරින් එතන 23 නම්බර් ජසාදී කේසෙඩෝ කේසෙඩෝ කුරි ෆොනවා ද බෝල් එබිස් කුන්තේ නොදි දීවත කස් පෙර කුන්තර ෆුම්මාරි බෝල් ජහන මෙසේ බොමත් දීවත කස් කීරසාවක හාෆ් කිතරේ බෝල් බේරෙගෙන තියෙන ගෝල් ක්‍රමිත කර ෆොනවාදි ර ෆොනවාදි බෝල එකට හාප් තෙන කිරිසය කුන්ත බොත්ත බේරු කෑරි කිරිසය කුන්ත බොල ගෙල්දිී කිරිසක සෞ විෂ්න ප බොල හන් මස් කර ෆොන් ීර එන එන බෝල ඕෝදනු දාම් තෙරෙකි එකවට කුන්තය බොලත බෑකොල් පහත ඒරය කෑරින් පචෝ පච කොට කොල ආරිමතින් තින්න බොල ඉංකෙපිකුර ෆොනවාද බෝල පහතුවන කුන්තන කුරේ සංසා කතරය ගුරි කේසේඩෝය කෙසට කොට කොල පුරරි ජිහින සංසක අරමති කුරති හාස් මෙදෑ සම් කේරිසාාවගේ කුන් හා තර කුර තිීති දිිනක ී තේර නබ තයන බර වෙදසිය වදසිය බොල ගෙදිච පහතු කෙරසාාව කුන්තර මි හාතන කුර මෙද හොස්ගේ කට හා තර ොනවාද බෝල එකකට හා තර බේර කැර කේරසාාවගේ කුන්තරනක ස්පෑකොල පහත ජෙසා ම හා තර වරපොඩ පහතන් ඇස් ඒරය කැල් ජෙහිලාපා ඇස් ඒරිය කෑරි කිරිස ගහතර ජෙලා කර ොනවා ොල රතුක සරම තිේ පේරු වෙදිය කරම මට කොල්ල හොර එකකට පුත් ජෙල ලිසේදු කිරිසාාවග කුන්තය කුර එල්ලි බෝල අරිමත කුන්තරක වෙට්ටිච බෝල මිනිස් මෙදනවා කෑරි කේසේඩෝය කේසට කොට කොල පුරින් ඇස් එකරස කීරස හා විතර බදලා පුරි ෆොනු අල අරිමති එකවිස් නම්බර් එකවිස් නම්බර් කොට කොල ෆොරෙන් කෝ ෆොරෙන් කෝ කුරින් අරිමති හා මෙදාසම් කීරසාවගේ හා විතර කීරසාව කුන්තෙන් අත බෝල තැ බෑ කොල ෆහත ජසාව එක ස්පච්ච පච පුරින් අරිමති එල්සිව බෝල තැ කුරින් එතර වෙලෙන්සිය වෙලෙන්සිය කුර ෆොනු අලි බෝලය වෙලෙන්සියනු ඒ හෙ කුන්තේ කොනවාදි පෝල අරිමස තිීගතුක ස්පේ එකටක හැන්නම්බරු එස්ටුම් පිනා වේට්ටනි බෝල දස් දැනිකු ඉ ෆෙල්දුම් කියරසාව සාලිස් අම්මිනට් කොල ඉ දෙටීම් කර විශ්ටිම කරදන්නකි පාතු කිරසාාව කුන්තේ පුරිය මත්මති ොනවාද පොල මින් හා තෙර සංසාකල් කෑරි

0: එංගේ ලෝකල නොකුති ඒ ඉකුඩගේ විහිනම්බ කුළුම් ෆෂයගෙන් කුරේ ෆොනවාද බෝල ඉකුඩ හාෆ් කෙතර කිරසා ඔගේ කොන්තරේ බෝල ගයි හන්නම ස්කෝලා මති බේරුගේ දින්
1: සබ්ස්ටිටියුෂන් ෆෝර් එක්වඩෝර් ප්ලේයර් නම්බර් 7 පර්විස් ස්ටුපිනියන් රිප්ලේස්ඩ් බයි නම්බර් 2
0: ඉෆෙනෝ ඉකුඩ හාෆ් කෙතර ෆ්‍රෙන්කෝ එල ෆ්‍රෙන්කෝ කුරේ මෙදොන් හොස්කෝ ලෙෆ් එල බෝල කිරසා කීරසාවගේ කුරුන්තෙන් බොලත දිෆාක් ෆොනවාද බල ෆහතුන් ඇස් කේසිඩෝය කේසිඩෝ කොන්ට්‍රෝල් කොද ඇක්ටිවිටි කුර ෆොනවාද ෆාෆ් මෙතස මරිමත් බේරෝ ආකාරෙන් දුයි ෆවන්න රොඩි ගෙස් කොන්ට්‍රෝල් කොද කයිද කොන්ද නට්ටුව පෙර රාහ කො නගා දෙනි නගා ද කුමුත මඩ කොද බුරු කුන්තරේ නට්ටුවාද වදේ වොන්න ෆහත කොන්ත බොලත බෑක් කො ෆහත එර තෙර කුන්තරේ කුර තිරි තිරි දිෆාක් ෆොනවාද බෝල් බේරෝ ආකාරෙන් මේ ෆහරු කීරසාවගේ කුන්තරේ වෙච්චන බෝල් දෙන සීද නවාර නම්බර් පුදට පුදට කොන්ට්‍රෝල් කොද කුර ෆොනවාද මසකල් ගො ෆහත මුෆාරු කිරසාවගේ කුන්ත දිෆාකුර ෆොනවාද මෙතන කැරේ කාවස් නබර කොන්ට්‍රෝල් කළ කුරි වන්න මසේ කුරමි ඒ චොන් චොන් කොන්ට්‍රෝල් කළ කුරි ආරමති බේරෝ ආකාරි කේඩ හාෆ් කෙතර කිරසාව කුන්ත අත්ත කුරි අනක සිති චොන් චොන් කොන්ට්‍රෝල් කළ කුන්ත මඩ කොළ හරු කුන්ත නට්ටෝ වද වේත මොස්ත කුරනි නට්ටෝ වාලේ වද රොනේ එන වෙට්ටි බෝල දෙක ෆාතන ඉකේඩග හා නම්බර් පචෝය පචෝ බෝල අත්ල කුරි මෙද හොස් කො ෆොනවාද ආරමති කුන්ත එක එන කොන්ට්‍රෝල් කළ කුන්ත මඩ කොළ හරු කුන්ත නට්ටෝ වන්න මසෝ කාරි බුගාරි ජස්සාව කුරි මෙතන එක නට්ටෝ ආ සදාම නෝගේ ගාන රොඩිරිගේස රොඩිරිගේස් කුරින් ආරිමති හෙන්කොන් තෙරික තින්කේ තින්කේපි කොන්ට්‍රෝල් කළා සීද ගොද ෆොනවාද බෝල් කීපර් දිෆා කුරින් බාවස් දිෆා කුරු බෝල් දීගොද ගොස ආරිමති බේර් හත්තිහ දෙමිනට් පුලේෆ සුමේ සුමේ කොන් තෙරේ එංගුලෝ එර්තේ බදේ ෆුනාගා දෙනි මත්මති නගා දි තුල් තිර ෆුනුලාද තේර නම්බර් ಏನು ಕುರಿಯ ನೂವ ನಂಬರ್ ಅನ್ನು ನಮ್ಮ ಕೊಂಡೋಕ ಹೇಳ್ತೇವೆ ಬಾದೇ ಕುರಿ ಕೋಲದ ಫೋನುವಾದ ಬೆಳಿತೀವಿ ಮಾ ಮತ್ತೆ ದೀಗತ ಸ್ಪೇರ್ ಈ ಕೇಡಗ ನೂವ ನಂಬರ್ ಜೇಬೋ ಕುರಿ ಫೋನುವಾದಿ ಬೋಳ ಮಾ ಮತ್ತೆ ಮತ್ತೆ ದೀ ದೀಗತ ಸ್ಪೇರ್ ಫಹಾಫ್ ಗೆ ಕೊಳಂ ಕುರಿ ತೇರು ಟೀಮ್ ಕ್ರೆ ವಿಸ್ಟಿಮ್ ಕಲ್ ಲಡೆ ರುಜಿ ಸುಮೆ ಸುಮೆಕ ಗ್ಯಾಗಡ ಕ ಮೆಚುಕೆ ಫಸ್ಟ್ ತುಲಸ್ ಮೂಮೆಂಟ್ ಕೊಳ ಜಿ ತೆಮೆ ಕ್ರೆ ಫೋನ್ ವಾದಿ ಬೋಳ ಕುಳುನ್ ತಿರ ಗ್ಯಾಗ ಜೆಹಿದಾ ಬೇರು ಗೆ ತಿಯ ಕೋನರ ಕ ಹತರನ ಕೋನರ ಇಕ್ಯೋಡ ಲಿಬೆ ಮೆಚುಕೆ ಫಸ್ಟ್ ನ ಕೋನ ಹತ್ತಿ ಹತ್ತಿ ಮಿನಿಟ್ ಕೊಳ ಇಫ ದೆ ಟೀಮ್ ಕ್ರೆ ವಿಸ್ಟಿಮ್ ಕಲ್ ಲಡೆ ರುಜಿ ದಿಫೆ ಕೋನ ನಗನಿ ನಾವು ಗೋಸ್ ನೋ ನಂಬರ್ ಜೇಬೋ ಜೇಬೋ ನಗಾದಿ ಕೋನರ್ ಏರಿತೆರೆ ಬೋದು ಫೋನುವಾದಿ ಬೋಳ ಹೊಸ್ತನ ಮತ್ತಿ ಬೇರೆಂಗದಿ ತಿನ್ ನಂಬರ್ ಫೋನುವಾದಿ ವರ ರೀತಿ ಕೊ ಬೋದರತೆರೆ ಹೊರ ಫೋನುವಾದಿ ಬೋಳ ಹೊರಸ್ತನ ಮತ್ತಿ ಬೇರೆ ಹಿಂಕೆಪಿ ಫೋನುವಾದಿ ಬೋಳ ಬೋದ ವರ ಕ್ಯಾರಿ ಹೊರ ಫೋನುವಾದಿ ಬೋಳ ಹೊರಸ್ತನ ಮತ್ತಿ ಬೇರೆ ಮೆ ಸಮರಾಂಗ ಫುರ್ಸತೆ ದಿಬಿಗೇತಿ ಓದಕ ಮಾದ ಕುಳುಮ್ತೆರೆ ಕಿರಸಾವಗೆ ಕುಳುಮ್ತೆರೆ ಕುರಿ ದೀಫಿ ಹ್ಯಾಂಡ್ ನಂಬರು ಬಕೂನಾ ಬಕೂನಾ ಕಾಯ್ದುಕೊಂದ ನಟ್ಟುವ ಕುರೆ ಫೋನುವಾ ದಿಬೋಳ ಕೀಪರ್ ದಿಫಾ ಕುರಿ ದಿಫಾ ಕುರಿ ಬೋಳ ಡಿಯರ್ ಕ್ಯಾರಿ ಇಕ್ವಿಟ ಕುಂತೆ ಬೋಳ ಸಂಕೋಸ್ ವಣ್ಣನಿ ಆಸ್ ಮೆತ್ತು ಹೊಸ್ತ ಫಾತೆ ಬಿದು ಬೋಳ ದಿಬೋತ ವರಬ್ಬಾ ದೋಸ್ ಕುಂತೆ ನಟ್ಟುವ ದೆಂಗ ಕುಂತೆ ನಟ್ಟುವ ವಣ್ಣ ಮಸೆ ಕುರಿ ಫಾತು ಕುಂತೆರೆ ಕುರಿ ಕುಶಾ ಕುಳಿಗೆ ಇಕ್ವಿಟ ಕುಂತೆರೆ ವೆಟ್ಟುನಿ ಕಿರಸಾವಗೆ ಕುಳುಮ್ತೆರೆ ಅರಿಂದು ಕಾರ್ಡ್ ದ ಕ್ಯಾಫ್ ತಿನ್ ನಂಬರ್ ಗಾರಿ ಗಾರಿ ಕುಳಿ ಕುರಿ ಕುಶಾ ಗುಳಿಗೆ ಗಾರಿಯ ಇಂದು ಕಾಡು ದಿಕ್ಕಿ ನಾರು ಕುಳಂತ್ರಿಗೆ ಬದಲಕ್ಕೆ ಕಿರಸಾವಗೆ ಹ್ಯಾಂಡ್ ನಂಬರ್ ಫ್ಯಾಬಣಿ ಹ್ಯಾಂಡ್ ನಂಬರ್ ಬಕೂಣಾಗ ಬದಲುಗ ಸಾದ ನಂಬರ್ ಕೊಡೆ ನಕೋತಿ ಸಾದ ನಂಬರ್ ಗೋರೆ ಕೊಡೆ ನಕೋತಿ ಹೇಗಿದ್ರು ಗೋರೆಗಿದ್ರು ಹತ್ತರ ನಂಬರ್ ಸೋಳ ನಂಬರ್ ಈ credo solo a numero secondo comincia. Promettere Curia, Nagai di bola fatta, mi ritengo di Focuri. Di Focuri bola, anche se a te, di chi ora continua a te, Curia, e te, Nagai di bola, ma ti metti in un husco, continua un nuovo numero, fai a Hiro, con la Curifono, ma se Curia, ma pure la Sigi, e ne vedi di fatto. Hiro, se la continua a bola, te, te, Curia, ne sa, mi dà, sabbia, la continua a bola, continua a bola, one, ne sa, da numero, sa, da Mucore. Bola kuringa half ki mete vore kuri jehla fi kuri timar ko lang vore kuntre bola dibe tere kana tua la one ni kawa sema kana tua kuri di fere tere kuntre tere kafa hatu kore jal sal bola gore dibe ro ni kafa tere kuntre bola tlef atlan kuri mat mete fonwa di bola ari mete nga half ki meda sa kuntre ke dibe ni kuri fonwa la masse kore ni ta ko kafa hatu half ki meda sa Kuruntere kan kuring hari mati ngere kari. Kuruntere di ne kuncho kada kuring erite warna masa kan kari bija sabi wihi number ne kan natu ada kuri tif hari mati area beru kuruntere kan mati mati nakai tim bola. Valencia fon wadi fahatun area tere keeper hamid jeda bola hodi. Hadi haminet kulei fa. The team to wish team kada nje. Valencia fon wadi bola mi fahars keeper. The bola. Salam kuri. Number 24 Deveron Funville replaced by number 4 Fahato ikoda kuntri difa ko bodum kure fonwa di bola as number 21 Kirsauge kuntri attaf kuri da bakuna bola tlef kuri tiri tiri kure fonwa di bola The total attendance for this match. Arimet Vero in Leaf Elum, Kurin Etere Pachoe, Pacho Control Kodaf, Vero Akari, Medomati Guru Kuntere, and Bolifan Kujedin in Valencia. Nagorado Etere, Navar, number Jessadi, Peleto, Peleta, Control Kodaf, Fatan, the Kuntere, Defend Bolifan Kurijeda, Kurifonwa, the Masculine Peleta, Kuri Tiritin, Kuri Deep Davis. KC Doya Kuria Dire Kari Kuntere Defiana Vetuni Kari de Kuntria Bola Tata Kuria Fonwali Bola and Kesatani Valencia Valencia Atlef Kari de Kuntere Defiana Control Kodaf Kari Kasin of Frankoya Forenko Kuria KC Doya KC Do Control Kodaf Tankal Fahatum Kuntere Kane was Fahatum and Kes Frankoya Forenko Kuria Pachoya Pacho Kuria Arimating Half Kumida Sam Kuntere Kane Control Kodak Kuria Naga the Masakuna Tuala Vadir and Tuala Fi not two of Erte Vadir and the Fahatum de Kuntere Defakuri and a Vetuni Area carrier had the Aminat Kulay for the team Kravish team Kadan and Vijay. Fahatungas Equator half Kitan Equator Kuntan Kuria Tiri Medromati Kuria Medomoska Fonwa, the ball half Kumeda Sab, Equator Kuntaria Tiri Kuisan Sakal Karaku, Tavis number KC Do Control Kodaf Kuria Pacho Pacho over Kuria half Kumeda Sam and Kuntrek and Tango Fahatu Kuntrek, the team Kuria, one of the Kuntaka for all the ball keeper of the Bakun Barus. Bara bara erite vade kure fonwa di bol mifaros keeper di fa kure anekes ikoda kunteri mifaros fonwa di bol kari de kunteri di fa ko fuvetti na fa kona ta ber podi Rodriguez fonwa di bol first one corner hatti ha 9 minute kule fa hatti ha 9 minute kule fingiro de team kure ebis team kaldan de Leave for corner Nagani Corner Nagaru Kirisauge, Eritere, Ikurdege, Hakuntri, what they would be the country Marco Lag Nagadi corner, Matmatingas, Eri Berdan, the Bodungo, the Fonwa Bola, before the Fak with Fatum Kunteri, and the corner to Berubidi Ikurdege, Havana corner, which you have one corner. Adiham yet Kulavich Power of Tiris, first met Kulak, put your phone over Fatum Eritre and Difakuri, Captain Bakuna, Difakuri Bolankas at Lefa, Equator Kunta Navana Banaga, the phone over the Bulkari, the Kunta, and the first Difako for the corner. ಮೆಚ್ಚುಗೆ ಅಡ್ಡಿ ಹಮಿಯಟ್ ಕುಳೆ ಈಫ ಮಿ ಫಹಾರುಗೆ ಕೋಣ ನಗಂದನಿ ನೋ ನಂಬರ್

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකයා කෑකු. කොම් මේ හවීරෙ නිමිගෙන්දනි අදි මුලින් ආවාහකය කියා දීව. කොම් මේ දුහාකු මේ දතුරු කරන් ජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකය. එකමකු එයින් කොම්ම වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ.

0: ජපාන්ගේ 343 ජපාන් කොළන් තෙරින් ෆොටෝනගහ මෙහෙම ගෑමස් මොකදෑ කොඩු මතයක හොද දෙපන් අලාහෙන් ජෝසි ටීම් ෆොටෝනක් මක් පහ ගොරත්ලම පහ මෙහා තයාර් මෙච්ෆිට මට්ටක කවුන් ඩවන් පරණ කුළන් හිංගම් දාව ගෙනසීමට කාරුණු මෙහා හිසාබන් සිින්ද්‍රිය හවල් කොල්ලා
1: ජපාන අද ටියනීෂයා මැච්මහා ෆර්මට්ටක දෙටීම කුන්දස් මට කොල්ලා ටියනීෂයන් මෙච් පරණ කවුන් ඩාන සහ රෙෆ්‍රී කරන සුනදීම කුන්තරේ කුන්තශන් ගුන්තුස් මහත්මයා

0: දිහමට ෘර්තමාසන් කොමසයර හතර වන මිටරේග වනි ජපානු ගඩ ජහා ජපානක ගන ජාත්මන නම්බල් කමාඩ කොනො නගන මිහාර ජපන් කෝනර් ජේට නගාදින් බොල ගෝදර ඇත් කන දිමා ුණ කුන්ත දිා කර හ මෙදවර තකර සැ සක කෑරින් අනිමති බොල දියගොත්ත ගොස් බේරවේ තන බ්‍රෝන් මසයකුරි බ්‍රෝන් ෆවල් කරම සව ලි ජම ජපන් ගර්මට කුල ෙන් එක සමක නති ජපන් කරග නිකුණනිසනු දන්නවාලහ බෝල ඇති ගෝදුග තෙරේතු බෙදී ගෝල නොකම කුමත ටවන කුන්ත්‍ර පෙනට අරමතින් දිිාක කුරිය ොනවල් බොල සසකද ැන ජී. සගතර මෙදම කැන ියනිශේ හාතන බාර්මයට කුලේ ජපාන එක ියනේශ කදන්න ජට ුනිශ කොතර ජපන් ආතරෙන් සරම හරි කුන්තරිය ද අනමතරන වරක් කෑන තමට පාතම තරද නිශක්‍රිය එන මාබලස් පහත දී බ්‍රෝන්න බ්‍රෝන් කුරිය දිමෝල් තල්බිය අත බෑකල පාත ඒරි අතර හරි කීපර දාමෙන් ජපන් කුරුන්තන ටියනේශය හාතරය බොල ැන් දාමතරක ෆවල්ක මත ටියනේශයගේ ජෙහු අත්ලෑන් කුරිය ශිකරී කුරිය දිින් බොල පහත මෙදිනි බ්‍රෝන් ශක්‍රිය මෙද ර මෙද හර ශක්‍රී වති අරමති දී සන් සකදම ජපන් හතරය කුන්තිය බැකල පාත ශික්‍රිය එන ටියනේශය හාතරෙන් සසක දිමල් බොලහ ැන් කුරිය සසකතර බද මෙදන කර තමට පත් තල්බි තල්බී මිජ සල් බ්‍රෝන්. ලිබේ පුෘර්තම කෝනර් මෙචුගේ තිම්මන කෝනර් ටිනශ කෝනර් නගා දෙමනි සාත් ජපන් පැනටීර ඇතරේක ෆස්කුන් තෙරි ඩියරය කෑරි ගපුරු ශික්‍රීය මෙජරි මඩු කොල්ලෑගේ කෝන නගදම කරින් පෙනටි ඇතරෙන් ටීම කුරන්තරගේ කුට හමන ජමන ලෙිකර ලාහක් දක්කා. සාදමට හරමති ෘර්තම් ාසන් කුලේ හතර වන මිත්‍රයක වනේ තවඩ ජපන දඩ ජාතිත එක සම කරීමති ජ නගද කෝන ටියනේශය කෝන නගතින් ගොස් මිහිරි සාතු සාද නගද කෝන ටනේෂ කොත බොදු කර න මට මත්මති අස් පෙනට අත්මාර ෙන ජී නක ගොත ගොස් බේරවි. නගාදින් බොල පෙනල්ටරිය අදිමාල් اتلا تنگل فات ساد وساد کرتا گل فات جیل فاف کے مدین ہے سون دیفی برون برون برون نے نوے ویدری اتلا پینٹری تے نگا دیم بول پینٹری اری ماتنگ فینو جی ہج جاپان کونتری بول اتلا ڈون ایریا بیر جیل کر دیم تے ٹرینر چا کونتری نگا دیم بول گول دی رکھے اتلا فنکس ٹیونس کونتری کوری فرواد مسے کر جاپان کونتری فات ہوں بول ٹیونس کونتری بول جہ جہ جاپان کونتری اتلا ایریا تے اتلا ایریا بیر کوری مین کوری ہنگ ہاف کے مدو مدو رکھے بول اتلا کما ڈان کس کوری دار اری ماتنگ ابار تے نمبر کونتری ناکموراس کما ڈاتن بول اتلاف ٹیونیشیا کونتری اتلامی ہاف تر ارمچ گجیلا تنگل فاتن اس کار دے کونتری نٹوا ساد مون نی جاپان کونتری نٹوا ویٹی مہن کونتری گن ویٹی ہن جساد بول مفار اتلا جاپان کونتری اتلا ناکامورا تنگل فاتا مدا سر کونتری فاتن جساد ایٹو یا ایٹو مدر کرن بیک ول فاتا جاپان کونتری می دے میں کوری دی ٹناکا ہے ٹناکا کوری ہاف مدا حساب ایچ ایٹو اتلا فارمتی ناکامورا ناکامورا کس فاتا ایٹو یا ایٹو اترن ٹناکا ہے ٹناکا ٹیونیشیا ہاف ترے میکولینی سروس نمبر سینا سینا اتلا انفرات انمتی کونتری بولے فمر بن کوریا دے تو مسے کرنی ایٹو جےٹو اتلا بیک پر فاتہ دین بول سنسا کا دماغ نکس ٹیونیشیا ہاف ترے ایٹا کورا کوریا دین بول اتلا ہاف میدا سمرون کوریا جے کوریا دین بول ایٹو اتلا ناس کاری ہر کونتری جسا دے بول انکس فاتم ایٹو ایم دین کمرہ جسا دے بول تان کولے اتریا دیفی فاتم تناکا ہے تناکا انکس کوریا دین بول سینا اتلا ارمتی دیفی مڈمڈ کولیم شارٹ پاس تک دی جاپان کونتری کوریا می دانی کوریا ایٹو کوریا دین بول می فار دیو تو بس بیر وی ٹیونیشیا کونتری فار دیو 17 منٹ می ہار موتی کولے فورتھ ہافن جاپان کے ٹیونیشیا کا دانی گچ بول پرسنٹ بدل دار 50% کو جاپان 32% کو مونی ٹیونیشیا کوریا دین بول ایٹو اچ ایٹو اتلا پینٹ تر نگا دی فرول فیر بول ایریا کنا دی ما ٹیونیشیا کونتری دفاع کو بول مت مت کوریا فونوا جاپان کونتری بول کوریا فونوا تر ویٹ ٹونی ٹیونیشیا کونتری ویٹ جی بول اتلا کوریا دین ٹیونیشیا کونتری ہا مدا سم بس سال بول می فار ریفری کارنگ فرام لائف جہم جہم ٹیونیشیا کونتری بول کونٹرا کون کون دے خاریہ دیا تومیاسو کوری فاول دا گلے ٹیونیشیا جہم اترن تلبیہ تلبیہ نے فرات عبدی ادمنی عبدی تنگل فہات دین بول ٹیم کو کیپٹن شکری اتلا بیک وڈ فہات گول ایریا کنا کاری گوری کیپر مدنی کیپر ون بول کٹ کوریا پینٹ ایریا ترن کوریا جیلا مت مت کوریا فونو والی بول مے دون ہورس گنس جاپان ہاف ترن سنسا کا دمان بیر 18 منٹ کو لے جاپان نے کیٹی انہیں شیک کر دے دی جاپان کو ترن بیک وڈ فہات دینی ٹکورا کاری ہوری تنکہ جسالی بولان کسی ٹکوریا فہات جسالی این ہمینی ہاف کی مدور پینٹی اتنگلہ کاری گاری مطین دن بول جاپان کنٹر اتلا کوریا دیفی افار مطین اتر کول دی بول سنسا کال کاری ٹیونیشا کنٹر اتلاف کوریا تنگل فہات جسالی تیمو ہن کنٹر اتر دن بول سادو اتلا گئے کس دیریا کاری ویدنی دیریا کاری ویدنی انفر اتاری مطین دیم می اولنی اولیف بول فہ فہات امبر دا تین کولین ہتر کنٹر اتر اتر کاری افار سادو ویٹونی بول امبس کنٹر اتر ندمون جاپان کونتری اتلا گھا مدا سے میں ہافٹر کوریا گا ساری متین کوریا دین بول اتلا ناکامورا بولے جس صاحب فہاتن نے مدین ہے کہ فہاتن ہی چو ایٹو ہے ان ڈی ایریا تے کوریا دین بول اتلا ایٹا کورا اس میدر ہاف کے مدا ہے صاحب کوریا جہ دے ہاری متی جہ دا فادیس ایٹا کورا کوریا کاری کول کونتری جس صاحب جے ایٹو ان میتر فہاتن ایٹا کورا میتر دین بول اتلا میں جے ایٹو اتلا ان فرات ان متین کوریا دین بول میدرو ہورس کو ٹیونیشیا ہاف ترین ارمتی رنگا کیرنگ کوریا دیفی ناکامورا ناکامورا دین بولے نہ کس فہات دیف میدرو کیرنگ کوتری میں مت مت کوریا پینٹری ونڈا گبے دے کوتری کیپر فومنگا را بول اتلا نی کیپر اکلنتری جے کیپر سٹونی کلنتری اس ویٹونی ال بولے مسے کوری جے ایٹو دادی ہم ہم کو دے دے کوتری نس بولے نرونی اتنو کیپر وا جے مسو ٹیونیشیا دیفے جو نو پینٹری اترے جاپان کلنتری کوریا فونو آلی بول لانڈو ریپلے کلم فش آگے اس میں اتنے ٹیونیشیا کلنتری انفر انمتین کوریا فونو ان کوریا مسے کے ویلری دے ہنس بول ما بڑا کوریا بار لا دے ہنس گول گاڑی متین بے پینٹی رنس بے گول کرمتین لی فیج ہوں جاپان بھی منٹ میں ہار موتی کلے جاپان کے ٹیونیشیا کے لڑے نجے نہاف کے ہتر ون میں تر فنر نمبر کنتری کھانا جہاز لڑائی کی Japan kuri tren kuri ya metere. Tanakai, Tanakai bola kuri mengas. Kuri jasa sensa gagal oleh tanggul fatu di fin tim gue hengkul tri kang era kuri ya mianna ni itakura Tanakai di sensa kalau orang almati enak kas kuri yang itu itu ya. Half medas on tuni share half tren di mana kas back oleh fatu di fin itu metere kuri ya. Ito ya, jadi itu, deh itu yang aku boleh. Kuriya phone awal bola, armati, tak kuara di half ke, mending saya sama timnya siapa half tak armati urkun tiri. Kuriya phone awal bola, Tommy aku kuriya phone awal bola, dia kuri mati urkun tiri kerja di per. Japan gelo, timnya siapa half tering eli bola, marwana kuri jasa le, tam kore barang armati ya tering jasa le. Area tering huri, keeper bola left, timnya siapa keeper. Contra quella penalty a Canadi ma mette per contro anche a skipper a div gol della Medinha sa che per bola fa penalty ma aria gela caria contro un atto a cure fa una bola Japan contro in left hand cat left ferma di cure fa una di aria cari mi fa bola ara un ricamata in fatto tanto le bare ai Tunisia contro in atto a cure di bola bola fa penalty a Canadi ma fa da gela caria bola Japan de contro in atto a bola fa cure deve tomare Medbi e tanto Japan contro fa fallo. Half me da penalty ya carry Tunisia ke jo area tren fahata keeper keeper area bere ni kon bola kotton kuria jassala kuria fonoa de bola medro hora se vegen a saf ke me da vore di area carry Japan half tren Japan kontra bola kuria fonoa kamada libeto la bola Tunisia kontra jesse bola bomati e timo ke captain kuria fonoa shikri kuria fonoa bola Japan kontra tra back bola fahata di area tren keeper keeper Kurian area beru Tanaka, Tanaka ni fira tarik mati ni itakura bola tlah berhenti rong mati area kurian jilaf ni fira tarik mati di area kari Tanaka. Half ke meeting hai sama Japan kontrin kurian atlet half ke medasam kurian meeting Japan half terne takar ek timu cak kontrin kene sensa kat terne vader angan kas Tanaka kurian asa ni fira tarik mati itakura sensa kat terne mija se Tanaka Tanaka ni fira tarik mati di bola atlet kurian dewa termoren weda atlet back oleh fahatan kas Japan half terne di bola Tanaka. Kari kuri, tak kuri jasa jen kuri defi itu aja itu anik fahata. Tanaka Japan half teriaga, iru kore bece kuleta kuri enas sentsa kala di malam medron gua kari kuri dimbola atlah back kula anik fahata metere kuri kontri ya kuri anik fahata me itu kuri medron horasko vade je Tunisia half teriaga vade sentsa kala teriaga anik fahata. Tanaka bola tan kuri enas half kemeja sebagai lari mati orang gua kari Japan yang kontri kuri dimbola bola dua ni dia number don. Ini sekali dia Tunisia kontri bola tan di fakoh kuri final bola dia. Kuri mati kuri kontri kaji. Ada mihar mihati hydration break nota. Fem bola yang bagus kule. Difa. The team kuntri mihar bench carry medani. Ada mihmecah mengar bes. Tiunya sheka bes. Point and leave fem. Hatar warna Tunisia mesti backward dan hatar bola ikhiga. Mesti backward biar first goal Tunisia. Enak tu sendiri backward first goal lah tuh. Enaknya ke point yang lebih ada jas mesti. Mami grup ke. Enak kuri ke mula ni. Netherlands. Hatar point a. Hatar bola kira ni pun. Japan mesti sama. Mihar mimi cah me kira. Mimi tu. Hatar point a. Aki, dari negara tu kami ni Sweden apa dah lah. Sweden was mesti Sweden mesti tim mana aga tim point tak aki. Kamu baca kami negara tu kami follow kami waktu itu mesti Tunisia, Evans point tak nolib. Baik kalau first ni dalam mihar mih itu mih Japan dan mih Thailand aki. Baik kalau first dan dua tu follow tu. Emma, baru first satu kura kunci Tunisia. Demi itu macam balalar orang orang dah mula jeni. Mabur tafat kau me feeling ingin udah ini kamu kawis. Dinner Jepun kontrin bola efek tak kau ni. Tunisia kontrin skom mes mereka fursa tahu dah munda akan faham. Demi dia team balalar. Abadi yang kiri Jepun yang satu ke bahagis million anak kau. Tunisia ke abadi baru bahag million boleh. Now the team is going to water break එක මොන hydration break වනොත fem bowlers මේ team කුන්ත්‍රෙමස් මොන කොල්ලා මේ තිබි bench carryක bench carry fem bowlers ඉවර ආමකට ඉන්න coach අද මේ offset up team එක ඉස්සර දෙතාව මොන සැලකෙන්නේ දැන් මේ ගුරුවරුන් කුලින් දන්නවාද මේ හැර එවණක් මොටි නියෝගත නෙඩ්ලස් දෙවණක් මොටි ජපාන් ජුනියර් ෂේක බෑක් වුන්සර මිහාර ගාලා හමරවණු දන්න මච්ච අරායබ සබ් 20 මිනිත් හිඟා මොටි ෆොර්තනාස් තු මිහාස්ගේ හතරවණු මිනිත්තරේ වනි ජපාන් උලඩ ජහස් ඒ හතරවණු මිනිත්තරේ ජහගන් ජහස් වනි ෆනල් නම්බර් කමඩ ජපාන් ලිෆ එල්ලෝ ටියුනිෂයා පෙනටි අදිමාලු එල්ලම් මේමන ජපාන් කුරිය පෙනටේරිය අදිමාලු කුරිය ජිහිලා පෙනට අදිමාලු ගබොල දෙකුණු තරේ ඉටෝ සබුර් එතන ඩෝන්න ගල්ලි බෝල කාරි දිය ටියුනිෂයා කුරුන් තරේ දිෆා කරෝල මත මත මර බාර ඉටක් කරා කුරිය ෆනා බෝල ටියුනිෂයා පෙනටේරිය කන අදිමාලු ටියුනිෂයා කුරුන් තරේ දිෆා කරේ බෝල දිෆා කරේ බෝල නිකස් ජපාන් කුරුන් තරේ ගත්තා කුරිය ඉටෝ දින් බෝල බාර දිය දිය ගොත කොස් බේර වාර මත එල්ලම ක ටියුනිෂයා ලේෆෙන් එද නු හාප් මෙද බර පෙනටේරිය කැරි එල්ලනි අතාවිස් මේට මෙහර කුලේ ෆමෝති එක සමකු ජපාන් කුලේ කුළු මොතරේ නකමෝරා කුරිය දින් බෝල අත්ලා ගාර්මති දෙවියත මොන මෙතර හෙර කුලු බෝල මාසේ කුරිය හෙනෙ සිටිනෝ චක්කුන් තත්ලෙන් සෙන්සක කාරස් මෙතර හොරස් කු ජපාන් හප්තේ වදේ වර්මති කුරිය වර පාර දින් බෝල වර පාර අවුද්වේ කිරේ චේක දෙන නම්බර කුලු ත්‍රි අබ්දි බෝල කොන්ට්‍රා ක ෆේරිය ත්‍රි බෝල දෙකුන් ත්‍රි ඒරිය ත්‍රි නකාර කුලු ත්‍රි නට් ඔෆ ගෝල රේ කැරි ජස්සාල් බෝල මා බාර උනිසාර ජපාන් කුලු ත්‍රි දිසා කුරිය ෆොනල් බෝලස් මෙතර සෙන්සක දමාලු අත්ලා චකුර් ෆහත් අබ්දි අත්ලා ම ෆහත් ඇටි මෙහෙන් කුලු ත්‍රි තල්බිය තල්බි කුරිය දින් අබ්ද අබ්ද ඇත්ලෑගේ හාෆ් කේ මෙදා හිසාබුම් ජපාන් හාෆ් තේ හැඩ්මති නෝගා කාරින් කුරිය ගොස් කුර්තම් කුල ෆහත් ජීලා සෙන්සක දිමා ජීලා සංගල ෆහත් ඒක සබ්දිය දීෆි එන බෝල කොන්ට්‍රෝල් කුල මා බඩස් ෆහත් තංගල ෆහත් රෝඩි ටියුනේෂිය කුන්ති සෙන්සක දිමා ලේන අන්ෆර තර්මති දින් බෝල ඇත්ලෑන් දෙ බ්‍රොන් බ්‍රොන් ෆහත් උන් ඒරියා තේරේ ගුරි කීපර කීපර ඩි ඒරියා තේරේ කුරිය ජීලා ෆ්මී පර කුරිය ෆොනල් බෝල මෙතන හොරසෝගෙන් හාෆ් මෙදවර පෙනටි කැරින් අරිමතින් විසල් ජපාන් කොන්ට්‍රින් බෝල කුරිය ෆොනල් බෝල බේර ටියුනිෂියා ලිෆ එල්ලෝ එල්ලි බෝල ෆහතු බ්‍රෝන් අත්ලා ෆාර්මති මරමනු ජස්සාලි වේදරිය වේදරිය අනිකස් බ්‍රෝන් දීෆි බ්‍රෝන් බෑක් බෝල ෆහත සෙන්සක කාන අරිමති දින් බෝල තල්බි අත්ලා කුරිය දීෆි ජපාන් සෙන්සක දිමාන් දින් බෝල ටියුනිෂියා කොන්ට්‍රින් අත්ලා බෑක් බෝල ෆහත ජීලා අනිකස් ෆහතු බ්‍රෝන් නදී මෙදන කැරින් කුරිය ජීලා කුරිය දෙන් ඔලෙ ෆ අනිකස් ෆහත සෙන්සක දන් ෆරත් අරිමති හුරි කොන්ට්‍රිය තල්බි එමෙදින තල්බි බෝල ෆ මෙතර වදලා කාරිය කොන්ට්‍රිය ජස්සාලි බ්‍රෝන් න ටියුනිෂියා හාෆ් තරේ මොලෙ මෙදන කැරින් කුරිය නස් වේදරිය වේදරි කුරිය ෆොන බල කාරිය හුරි ජපාන් කොන්ට්‍රිය ග ජී ෆෙල් මොකද මෙදන කැරි ටියුනිෂියා ගෙල් ජපාන් හාෆ් තරේ හාෆ් ග මෙදහා සබ එල්ලි බෝල ජපාන් කොන්ට්‍රිය කුරිය ෆොන වාලිය අගත සන කැස් බේර අනිකස් එල්ල මොලති ටියුනිෂියා වේදරිය වෙදරි එල්ලි බෝල නිබෙත මාසේ කුරි සාඩ් බොමති ආබර ජපාන කුරුන්තන් දිෆා කරන කැස්ටිනුෂ කුරුන්තත් ලා කුරිය දි වෙදරිය වෙදරි බෝල ජහජ කාරිය දිය ජපාන කුරුන්ත්‍රිය බෝල දිෆා කර හිටෝ බේර කොල්ල ටියුනිෂියා ගෙල්ල මේ හාෆ් ක ගෑන ක මෙදින් හසම් එල්ල කුරිය නෙල ෆහත මෙල්ල ෆහත බ්‍රෝන බ්‍රෝන එවර ෆහත දිෆි තල්බිය තල්බිය අන් ෆරත අන්තින් අබ්දීන් අබ්දී මෙදන ක කැරි ජිලා කුරිය දින් බෝල කන්ට්‍රෝල් කොල්ලන් කුරිය දමල රෙකි කත්ලාස් අනික ෆහත දින් අබ්දී අබ්දී අර මෙතන ඔයා කරන සෙන්සක තංගල ෆහත ටීම් කැප්ටන් ශික්‍රී යන බෑක් වල මාබඩස් ෆහත ඒරිය තුල කීපර නවාවිස් මිනිත් කුලේ ෆ ජපාන් එකේ ටියුනේ ෂේකල ගදිච කීපර ඒරිය තුල කොට්ටම කුරියන් අස ඒරිය බේරු කුරිය දින් බෝන ඉන්දියාෂා කුරුන්ත්‍රි මැතිමැතින් කුරිය ෆොනල් ජපාන් හාෆ් තෙන් ජපාන් කුරුන්ත්‍රික බෝල දෙබුනේ බෝල අත්යන් කුරියන් අස්තිල් තෙන් වර බාර කුරිය ෆොනල් බෝල අත්යන් කුරිය දෙවත මාසේ කුරිය කමඩා සේරිය තෙන් වන්නනි යෝ කමඩා සේරිය තෙන් තනක සේරිය කුරිය ෆොනල් ගේරිය බේරු කුරිය ෆොනල් ගෝල් ගේ කනම් නිවනි අද වර බාර බදාලා 18 නම්බර කුරුන්ත්‍රිය ඔයඩ එර පෙනල්ටි දෙතර දෙකුන්ත්‍රි කුරිය ෆොනල් බෝල ගෝල් ගේ කනම් නිවනි වර බාර ගේරිය බේරු කුරිය ෆොනල් බෝල අද වතස් ගෝල් ගේ තෙරිය වදින අද 30 වන මිනිත්තරේ මිජි ජපානු මිනිහගේ දෙවන දඬු. දෙවර රීත්ක බල ඒරියතරේ නගාතයෙන් උල ෆේන් අරුවන්ට හිමනි රඟල බලදරු රඟල ඒංගල් ෆෙනුනිි කරන්නේ කුරිය ෆොනවාල් ඒරිය බේරව කුරිය ෆොනවාල් බල වර බල තිරිතර යකොත හැස් ෝද කන දකින් ජපාන ජී දෙවන දඬු. ජපන් හත ජපන් කොන්ත්‍ර අත්දැ මෙතරෙන් පුරිය ඇස් හිට හිට අත්දැයි සෙන්සක කොලාදමාට ටනාකායි ැන කමදර කෑර කුරේ ජිහිලනි ජෙලා සංගල පහත අරමතු දුම් මොලක් මරුවන පුරේ ජිහිලා නක මූරාමක ස්ාතන කාරිය සැන් සාදරම ඇති බැකර පාත හිටෝ හිට මෙතරෙන් කැස් තකර ර සරතන දුම් බෝල සෙන්ස පදම මෙතරන කෑ ටියනේශය හතරෙන් අත හත කාර කුන්ති සනුව ජස්සාල සන පුර දුම් බල එක සාන පහත සන හම කිරිය කිරිය වද ේ හතර කුර දෙ ල අරමතින් ගොලත් හ දස ගද පනට ද කොතර බො ක කොට ද සක තර සල ල බරජ පාන කොතර කර නවා බල ශය පනට අද ද ලයි කුරිය සරමති කොන්ත්‍ර හම දස වන බැකල පාත දි බල ඒරි අතර දේ ල ෙස් ැකි කුරිය ොනවාද ොනවා ද කර ගර කො බොද ජීප ටන කොතර බො ද සල බල සත්ල අරමති කුර දව මස කර අපති අපති බොල ල තර ද ෙක කන බල පනට ම කර නගද. පහත තනක සෙන්ස තන ොල මතර ජිල ක අනමති මන ට හත හතු ට ට ලට සංගල හතුන් ද නබ කොන්තරිය මඩය කමර බොල අරමචක ජල හමදව තංගල පනට කර අමත රග කර ජපන කොත බොල පට ද දී ටෝන්න ොන් කොට කොල ටනේ ශද කොන්තර නට දමතර ටන ශ කොන්තර ල බොල හතර ලයි. ජපන් හ ර ජපන් ර ර ර ද. Fatum di bola al keeper, difesa con Curia Fonoval, Tinoci a senza cla di mal, Tinoci a contri, contro la colla Fatum Curia di fi. Brown mi urani. Te team che incontri che mettono con squadra che Japan half tre di bola, Atlant Fatum gelli attacco le Fatum e giri. Vole fan Fatum gelli cari del Japan Kuluntria, Sano Curia Paola Curia in giro di Fimoti Tinoci. Japan half tre, tris fast met Curia fi Japan de Tinoci da Mimoti. Team che sai John Carrier con te che già sale a tag Mahmeda sai gelia matematin curia nagadi bola penalty area Canadi ma Mahiri Veleri contro con fare ma tiro cari gelia tanto le fatto un din bola Sadu Sadu avre fatto senza cotere ho ricontri Talbi atlaf Abdi yang arimati Japan half tra Abdi curia din bola rekick atlaf etre fatto un sulki din bola che team captain team ne sia gian curia fonal bola penalty area di malu che fenge fi arimati marmano problema gas gol dal matin di Ibera gol per matin di Fiji in Japan gol kurmatin le fe jo japan jo kurie fonwa da ramen mihar fenani supporter ko bai manzar ta japan ko supporter ko bai manzar ta kon fashanga skuria tan ka armatin kurie din bola medro ora su sensa ka kare hori kontri atione che half tere en ba kula fata nakamura din bola ke sever fata hito di metre hori kontri a itakura ya itakura medro ka kare kurie na sano mole sano kurie jassa kare hori kontri ai tormi aso fahato din bola ke asmi dini itakura senza calcolare di mal Japan half tre in curia di morare mattina atlan curia meno sano atlan metro una carica smetto una risorta unione c'è half tre valiche frola di bola half che metà sa con contro con la facco la tanco le fatto che di bola Tomia su becco la fatto metro una carica Japan half tre curi te cura anche se ne curia di fi curia molin deve con noi come le cario tiene c'è con tre in attacco io ci va a prendere a canata la serie tre vanno arrivati con tre una curia fono vanno in giro mi faro tanto le barbi già sale vuole del mi faro e dai esci o dai curi fono al gol del bola chi per atleri a tenere gol devi a tenere chi per curi fono al bola metterò ancora sve che ingas che agra che hafi metti in casa senza quel cari tiene c'è a contri a già sale sardo che nes bola di buoni Japan contro Japan contro Taha medà se ne c'è hafi tiene Nakamura Nakamura vuole fare tanto e un bola bene tiene c'è che il mi hafi metà che sale Japan hafi tre velerie e Veleri e lì fahata Bron non mi dire Bron è fahata un talbia Tunisi a half ten senza calcolare di malo e il bolle senza calcolare di malo aria che rimette Jailaf cari il contro e già sale Bron Bron metterò un frasco matti matti in curia fuori al Japan half metterò per penetri a canale cari in Japan contro e poi di farlo per bere mi dire lì fa meglio e lì è back con la fahata metterò una cari Tunisi a half ten con il contro e talbia curia di bolle Sliman atlet Talbi Talbi yang kes hari matin ni dini timbola atlet back lah fahat punya si half dan sensa kalkar hukum tiap bola kontrol kalah Talbi es anfarat medan orang rasko Jepun ha beda sahuri Valeri Valeri kuri mati kuri Jepun kontrol yang nartu aku kuri dia masai kuri hendam mes dia masai sahdo boleh dibawa dengan Jepun kontrol kuri mati yang nartu aja si bola hari matin ber Jepun gelu penentu kerja fahat yang dibawa atlet mian nari takura itakura non problema curia Tiris nuova minuto mi ha ricordato di fatta half Japan mi ha detto di half che mi ha scelto la Tanaka Japan half tre marron bola fa curia arima cica di half hanno fatto la mattina curia di bola e da cura vedono un frasco curia di fi Tomiasu da quella fatta in questa curia ma tutti curia fono alla fite ti unia c'è appena c'è di una frangia di mezzo di un gara in bola con il don fate gila curimati e curimati e che ganna tu a tango le fate in bole farmati in curia fono al Japan con il gol di a Kanadi ma mihiri kamada bola contro che l'area bere gila in futuro che fatta e ria Kanadi ma tango le fate a medà sono io vorrei fate di bola hito hito hito curia medini tanaka tanaka ne fate armati in bola attaccare in sano sano curia di fi anica Tomiasu e Tomiasu penalty di mal bola curia naga deni abai don wes wade abai thing hatar kunte abai tunisia penalty te japan ge na sata japan kunte insaulla de tunisia de forte ma hafen salis mit kole fege japan wade de la jaf tunisia de Kurun Fashak. Ya ريفري كارينو في المليمة كونتري فشاعر من أمي تونسيا كي كوتش مكني برا ما سينا برا كونتري نيفسا دينتن سهوا في المباراة بتشوف كاره سالي سميت في غافة ميروغا ديلاندو سولدان جابان ماتي كوري تونسيا كي لو هاب ميدا سون جابان هاب فري فهات إمبرلا كوري إمبرلا فهات جيلان كوري إمبرلا كوري كاره وشريكا مدني تيم كابتن تونسيا كي بولي فان كوري جل كاره جابان كونتري كي جيفلي بيجي ترين سادوا ساد كوري دام ترين جابان كونتري هتلاف دي دون هتلاف فهات جيلان ترين تون بول فأريمات إن جسّا جابان كونتر أتلاف أبدي أبو إمبتي فا تيونيشيا أتلاف كوريا ناس مدرّان كان جابان كونتر مدرّان خلاصكم وادي جتيونيشيا هاف تري وادي فناكامورا ثان قلة فاتوم دي في إيريا كان سانو سانو سنسا قلة أنفرا أريمات إن كوريا ديمبو تاناكا كوريا دي مدرّان هرو كونتر كان ثان قلة فاتوم كامادا دي في أريكا سان تاناكا تاناكا كوريا أريمات إن رونغا كان هرو كونتر فارمات إن نغا كوريا فنوال بول جي إيتو أتلاف إيريا تري هرو كونتر ديمبو فارو إن كوريا جسّا جر ثان قلة بارو عندي تيونيشيا كونتر أتلاف كوريا دي جابان هاف تري أريمات Cura la campaña de tres sano sano me arreme fajata cura también hay mucho que cura sano curia tanaka tanaka fajata de mol de cura atla y metro cani metro por eso quería quería tiene ese half de verdad curia de mol a tomar ya se curia de en fajata de cura en fajata de mol en saca que en atla curia de fi tiene ese half de h e to atla curia de mol funda mara rit con mi farma ya se nakamura curia dar kamada kamada curia en que جسال بولن فارتان كله بار ويجي بنات تدري كيب من ديفا كفكوري فونا تيونيا شيا كونتري بدر ما كان جابان كونتري مين كونتر كله كاري كوري هيتو جسال هيتو فهات وانا كسان هوا سان هوا باك كله فهات جابان هافتر وادي كينغ اسنت سك اري ماتين كوري ديف دين بولا اري ماتين هاف كي مجاها سا بون جابان كونتري بولا تيان كوري ده تو جي تو مورني كور ماتي كونتري ابدي كان نتو هاتان كله فهات واري ماتين كوري كونتري هاف كي مدور تان كله فهات جابان كونتري تيونيا شيا هافتر ان تومي اسو Claro, el punto de Jessal Brenner, que es Tommy Ashwin, me tiene half medias en el Fahatun de Mbola. Ito, Tommy Ashwin, me tiene half medias deep, half medias de penetrate, carry, tankole. Dimbola, me tiene half medias de Tommy Ashwin, atla penetrate, tre, nagadi, penetrate, ya canadi, maluhuri. Veleri, en el bol de Fakur, bol de Japan, contra atla, ito, atla, penetrate, carry, dimbola, y fan down, tre, me far, carry, dia, tune, shea, kuluntería, noti, brown, foul, puff. Salis, deminet, kule, Japan and leaf like Jehume, Japan or the other draft in Michelle Lavin. Japan Gijehu half the Gagan committing has up on penalty and met the Kanadima Kalato, half the Majasa Bava, Grifon, Dona, the Jato, the Kuntri, and the big Borakar Manipur. Kuri Nagadi Mola Golder yet carry no car keeper at just a bear called the Fara Tunis Akunton Defaco for Korea Brown for Wally area area Canada Tunis Akunton Defaco Mathematic Bar for Wally Bole Japan half military cargo to the friendly farming as area bear Nick Mon keeper Japan keeper Suzuki Mola Kotamu D area carry as just Sari carry for the Kunteria and Itakurai Takura Metri Gila Korea Div Sano Arimatin Kuria Atla Tanaka Atla Medron Rosa Kuria Dimbola Tomiyasu Arimatin Half Gimeda Samanakas Fatan Tomiyasu in a sense of Kalkarin Guadi Makuria Div H. Ito Ito Kamada Kamada Half Gimeda Penta Kari Gilaf Nakamura Nakamura Pierre Kari Hurkunti and Ginja Sali Tangle Funda Kuria Demasaku and Estunisha Kunti Atla Fimu Half Tatla and Fat Animati Kuria Dimbola Tan Kuria Minitoni Kiatafa Kuria Dimbola Tan Kuria and Safi Medasa Musad Murani Armati and Rakan Fatu Dimbola Kasatafa Div V number Veleri, Veleri Bolif and Dante Kari, but Japan, they couldn't think Kuntin Veleri Kuria for all the Bolami Fari Japan Kuruntia. Difa Kuri Bola Diva Tugis. Here we Salis Hatterman Kule for Tomar. Japan is living in the room. Atlan Korea Mutter Sano Korea Tomiyasu and Fahatan the Sali Bowl at Lavitakura and Fala Karimati Atlan Matima carrying Korea as Korea Dimuni Kamadaya Tunisia Hamedas and Korea Dimbola Nakamura Fahatan Kamadai Kamada Fahatan Abdul Sansaka Karihuri Kuntria H. E. Toyang and Madun Matin Tanaka Tanakana Fahatan Matin the Bola Taitakura Marwan Korea Dilatin. Tunisia half three Korea as Bola Marbon Kunta, but Father Tamala Korea Divi, Armatin Kari Kuntri, ইসমাইল জিদাতান কোলে বারো টিম এসে হাফ থেকে জাতান কিপার ফিয়া বাহরিয়া কোন্দে টানাকা কুড়িয়ে দিন বল ফেলা তার মধ্যে এচ ইটো বাদ আমার কাছে সেন্সার করে তার ফাহাদ দিন বল ইটা কুড়া ইটা কুড়া কুড়িয়ে তেমন শুয়ে তাহাফ মে দায় সাহা মাত্র আর মধ্যে রঙা কারি কুড়ি মধ্যে হুড়ি কোন তে আপদিকে নাট্য ফাহাদ দিন বল আত্মা পেনের তাদের নাগা দিন বল উহাং আসে গোলের এত্রে দিবনি কিপার ইতর ওগত হাতার মেটুক কুড়ম কুড়িয়ে দার জাপান মানে দেদার জাহাব মিহাস টিউনিশিয়া কলা বলছে টিউনিশিয়া কুলন্তিন কুড়িয়ে ফোনাল বলে জাপান কুলন্তিন হেরিয়া কারিম বলেন যে সাদ বলে দিয়ে করতে পারে বেরবি বল কুড়িয়ে ফোনাল মাসাল করে ইটা কুড়িয়ে ভেদারি এলাম মিয়ান নানি টিউনিশিয়া গেলো ভেদারি এলাম থলবিয়া ব্রাউন আদি সাদ পেনটে কেহারি বড়ে ಹತ್ತರ ಮಿನಿಟ್ರೆ ಎಮ್ ಮಿನಿಟ್ ಕುಳೆ ಸಾದ್ ವರಬಡ ವೆದರಿ ವರಬಡ ಫಾತ ಜೀಲಾಫ್ ಕುರಿಯಂಗ್ ಎಲ್ಲಿ ಬೋಳ ಪೆನೆತ್ರೆ ಗೋಲ್ದಿರಿ ಆ ಕ್ಯಾರಿಂಗ್ ಜಪಾನ್ ಕುಂತ್ರೆ ಬೋಲ್ ದಿಫಾ ಕ್ರೋಬೆಳ ಕೀಪರ್ ಫುಂಡಂಗರ ಆಗ ಪಂಚ ಕೊಲ್ಲಿ ಬೋಳ ಜಹ ಮತ್ತೆ ಟ್ಯೂನಿಶಿಯಾ ಕುಂತ್ರೆಯ ಅದು ಫೌಲ್ ಕೊಸ ಪೆನೆಟರಿ ಎತ್ತರೆ ಜೀವನ ದೇಫ್ ಮತ್ತೆ ಜಪಾನ್ ಜಪಾನ್ ಪೆನೆಟರಿ ಎತ್ತರೆ ಇತರು ಬಗುತ್ತು ಹತ್ತರ ಮಿನಿಟ್ ಫೆಸ್ಗೆ ಕುಡಿಯೋದ್ದಾರು ಯಾಕಡೆ ದೊಳ ಮಿನಿಟ್ ಮಿಹಾನ್ ಮತ್ತೆ ಕುಳೈಫಾ ಜಪಾನ್ ಮಣಿ ಮಿಹಾಫ್ಗೆ ಹತ್ತರವನ್ನು ಮೆತ್ತರೆ ಕಮರ ಫಿಂತಮ ದಂಡು ಜಹಾದಿನಿ ದೆಮಣ ದಂಡು ಜಹಾದಿನಿ ಏಷ್ಯಾ ಉಯೇಡ ಮಿಹಾಫ್ಗೆ ತಿರೀಸ್ವನ ಬಿಡುತ್ತರೆ ದೇಶ ಸುಮಕು ಕುರಿಗೆ ಬರುತ್ತೆ ಮತ್ತು ಜಪಾನ್ ಟ್ಯೂನೇಷ್ಯಾ ಮೇವನ ಮಿಗುರು ಪ್ರಾದಿ ಸಮಯ ಮೇ ಫುಲುವ ಇನ್ನು ಚಹ ಆರೋ ಸರ್ವಸ್ ಪಾಯಿಂಟಿಂಗ್ ಮುದಿಬಿ ಮೇವನ ಮತ್ತು ಜಪಾನ್ ಕುಳಿತರೆ ಇನ್ನು ಹಾಫ್ತರ ಮಡಮನ ದ್ವೇಲ ಬೋಳ ಕೊಟ್ಟಮ ಕುರಿಯ ಜಸ್ಸಾಯ ರಾಸ್ನ ಕುಳಿತರೆ ಎಚ್ ಹೀಟೊ ಹಾಫ್ಗೆ ಮೆದಾಸ ಹಿಂಗಾಲ ಆಸ್ ಮೇವತ್ತರೆ ಕುರಿಯ ದಿನಿ ಇಟಕೂರ ಇಟಕೂರ ಮಡಮಣ ಕುರಿಯ ಸಂಸಾರ ಕುಳಾದ ಬೋಳತ್ಲ ಕಣಕಾಸು ಕುಡಿಯೋ ದಿನ ಬೋಳತ್ಲ ಹೆಚ್ಚು ಬಿಟ್ಟು ಮಡಜಿಲ್ಲ ನೀರು ಸಂಸಾರ ಕತ್ರೆ ಅಬ್ಬು ಟ್ಯೂನೇಷ್ ಹಾಕು ಅಂತಿರಿಯ ಬ್ರೌನ್ ಹರಿಮತಿಂಗ್ ಇಟ್ಟ ಕೂರ ಇಟ್ಟ ಕೂರ ಹರಿಮತಿಂಗ್ ದಿಂಬ ಅತ್ಲ ಟೊಮಿಯಾಸ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲ್ ಹಾಫ್ಗೆ ಯಾರಿಗೆ ಮೆಚ್ಚಾಸ ಡೋಂಟ್ ಕಂಟ್ರೋಲ್ ಕೊಲ್ಲ ಟ್ಯೂನೇಷ್ ಹಾಫ್ ತರ ತಂಗೊಳ ಫಾತ್ ಒಂದು ದಿಂಬೋಳ ಟನಾ ಕಾತ್ಲ ಕುರಿಯ ಹರಿಮತಿ ಏನಕ್ಕೆ ಕುಳಿತ್ರಿಯ ಜಸ ಟೊಮಿಯಾಸ್ ಜಸ ಫರಾಂದಿಯ ಟೊಮಿಯಾಸು ಸಂಸಾರ ಕದ್ದು ಮಾಲ ತಂಗೊಳ ಫಾತ್ ಒಂದು ದಿಂಬಳ ಸ್ಯಾನೋ ಫಲ ತರಿಮತಿಂಗ್ ಹೆಚ್ಚು ಹೀಟೋ ಎಂಬಿದ್ದೀನಿ ಹೀಟೋ ಕುರಿಯ ದೀಫಿ ಹಾಫ್ಗೆ ಏನಕ್ಕೆ ಮೆದಿನ ಹಾಯ ಸಾಬು ನಕಮೂರ ನಕಮೂರ ಕುರಿಯ ದಿಂಬಳ ಕಮಾಡ ಕಮಾಡ ಅನ್ನಕ್ಕೆ ಜಸ ಅಧಿಕಾರಿ ನಕಮೂರ ನಕಮೂರ ರೆಫ್ರಿ ಕಾರ್ಯ ರೆಫ್ರಿ ಬೋಳ ಬೇರೆ ಫೋತಿ ವೆಲ್ಲರಿ ಎಲ್ಲರಿ ಹಾಫ್ ಮೆದಾಸಂ ಟ್ಯೂನೇಷಿಯಾ ಹಾಫ್ ತರೆ ಫಹತ್ ಮೇಲೆ ಬೋಳ ಅಬ್ದು ದಿಫಾ ಕಮತ್ತು ಮೇಲೆ ಕುರಿಯ ಫೋನ್ ವಾಯ್ ಸೆನ್ಸರ್ ಕಾರ್ಯ ದಿಮಾಲ ಜಪಾನ್ ಕುಳಿತ್ರಿಯ ಬೋಳ ಜಹಾ ಮತ್ತರೆ ಹಾರಿದ್ದೆ ಟ್ಯೂನೇಷಿಯಾ ಕುಳಿತ್ರಿಯ ಫಾಲ್ ಮತ್ತು ಸೆನ್ಸರ್ ಕಾರ್ಯ ದಿಮಾಲ್ ದೀಫ್ ಐ ಜಿಮ್ ಟ್ಯೂನೇಷಿಯಾ ಟ್ಯೂನೇಷಿಯನ್ ಬೋಳ ಕುರಿಯ ಫೋನ್ ಮತ್ತರೆ ಜಪಾನ್ ಕುಳಿತ್ರಿಯ ಫಾಲ್ ಕುರಿಯ ಕುರಿಯ ಫೋನ್ ವಾದಾನಿ ಟೋನಕ್ಕೆ ಟೋನಕ್ಕೆ ಕುರಿಯ ಫೋನ್ ವಾದಾನಿ ಪೆನಲ್ಟಿರಿಯ ಕ್ಯಾರಿಗೆ ಅದೇ ಟೀಮ್ ಕುಳಿತ್ರಿ ಮಿಸ್ ಡಿ ಏರಿಯಾಗೆ ಅನುಮತಿ ಮಾಡಿಕೊಳ್ಳ ತಿಳಿ ಇತರು ಹೋಗುತ್ತೆ ಹತ್ತರ ಮಿನಿಟ್ರೆ ತಿಮ್ಮ ಮಿನಿಟ ಬ್ಯಾಕ್ ಉಳೈಫ್ ಹತ್ತರ ಮಿನಿಟ್ ಕುಂ ಫುರಿ ಹಮ್ಮ ವಾಣಿ ಮಿಹಾರ್ ಕೂಡ ಇರ್ಕೊಳ್ಳೆ ಮತ್ತು ಜಪಾನ್ ದೇ ಟ್ಯೂನೇಷಿಯಾ ಕಲ್ಲ ಟೊಣ್ಗೆ ಕುರಿಯ ಫೋನ್ ಪೆನಲ್ಟಿ ಎತ್ತರೆ ಟ್ಯೂನೇಷಿಯಾ ಕುಳಿತ್ರಿ ಬಲ್ಲು ಕುರಿಯ ಫೋನ್ ಆಗಬಾಳ ಗೋಲ್ ದೇ ಎತ್ತರೆ ಫೆನಲ್ಟಿ ಕೀಪರ್ ಅಲ್ಲಿ ಕೀಪರ್ ಸುಜುಕಿ ಬೋಳ ಎಲ್ಲಿ ಪೆನಲ್ಟಿಯಾಗಿ ಬೇರೆ ಅನುಮತಿ ಹುಡುಕೊಂತ್ರಿ ಅತ್ಲಾಗಿ ಏನು ಮಾಡಬಾರ ಕುರಿಯ ಮೇನ ಆಸ್ ಡಿ ಏರಿಯಾ ಕ್ಯಾರಿ ಹುಡುಕೊಂತ್ರಿ ಆ ದೀಫಿ ತನಕಾಯ ಕಣಕಾಯ ಕಾರಿ ಹುಡುಗಿ ಇಟ ಕೂಡ ಇಟ ಕೂಡ ಕುಡಿಯೋದು ಮಾಡಿ ಸೆನ್ಸರ್ ಕಾರ್ಯ ಅತ್ಲಾ ಮಾಡಬಾರ ಜಪಾನ್ ಹಾಫ್ತರೆ ಕುಡಿಯ ಇಟ ಕುರಿಯ ಮೆದನು ಮತಿ ಹೆಚ್ಚು ಜಸ್ಸಾದಿ ಜಸ್ಸಾದ ಮ್ಯಾಕಿ ಪ್ರಥಮ ಹಾಫು ಕೊಡು ನಿಮಗೆ ಮಿದಿಯೇ ದೆಲ್ಲಂಡು ಸುಂದಂಡು ಜಪಾನ್ ಪ್ರಥಮ ಹಾಫ್ ನಿಮಗೆ ಮತಿ ಕುಡಿ ಅವರು ಮೆಹಸಾಬ್ ಅವರು ಅಮೇಜ್ ಹಾವಾಲ್
1: ಶುಕ್ರಿಯ ಶಿಮ್ರಿ ಅದಾಡ್ಮೆನ್ನ ಮಿಹಾರು ಮಿಯಗ್ ಗೊತ್ತು ಬ್ಯಾದಾರುವ ಮೀ ಜಪಾನ್ ಮಿಕ್ಕುಳನಿ ಎಫ್ ಗ್ರೂಪ್ಗ ಎಫ್ ಗ್ರೂಪ್ಗ ಟ್ಯೂನೇಷಿಯಾ ಜಪಾನ್ ಮಿಕ್ಕುಳ ಎಂಬಂದಣಿ ಎಫ್ ಗ್ರೂಪ್ಗ ಮಿಹಾರು ಟೇಬಲ ಬ್ಯಾದಾರು ಎಮ್ಮ ಕುರಿ ಮತ್ತು ನೆದರ್ಲೆಂಡ್ ಹತ್ತರ ಪಾಯಿಂಟ್ ಹಾಕುವ ಎನ್ನ ಜಪಾನ್ ಮಿಯದ್ಗೆ ಮೆಚ್ಚು ಮಳುವೆ ಜನಮ ಮಿಹಾರ್ ಮಿಯಗ್ ಗೊತ್ತ ಸ್ಕೋ ಇವೆ ನಮ ದೇ ನಿಮಗೆಂದಾರು ಜಪಾನ್ ಹತ್ತರು ಪಾಯಿಂಟ್ ಹಾಕಿ ಕುರಿಯ ದಾನ್ ಏರು ಸ್ವೀಡನ್ ಆಯ್ಕೆಗ ದೇನ್ ಜಪಾನ್ ಬದಲು ಕುರಂಜಯನಿ ಫನ್ಸಿಸ್ ಜೂನ್ಗ ಈ ಡಿಸೈಡ್ ಕುರಾಣ ಮೆಚಕ ವೆಗೆಂದಾಣೆ ಕೊಂಬೆತ್ತೋ ಗ್ರೂಪ್ ಎಬ್ಬಣ ದೇವನ ಹೋದಾಣೆ ವರ ಬಾದ್ವೇರಿ ಕೊಂದಾಣ ಕಮ ಬೆಲೆವನಿ ಅದನಕ ದೇವನ ಹಾಫ್ ಅಕೌಂಟ್ ಬದಲು ಕೊಲ್ಲಾಣ ದೇವನ ಹಾಫ್ ಕೊರಿಯ ದಾರು ಏ ಕುರಿ ಅಳಮತಿ ಬೇಫಣ್ಣ ಇತರ ವಾಹತಕ ಇತರ ಮೌಲು ಮಾತಾಗಿನ ಹೆಣ್ಣ ಮೆಸ್ ಮೆಹಾ ಸಾಬ್ ಅಳಮಿ ದೇವಿ ರಾಜ್ಯ ಗಾಡುಗೆ ಖಬರ್ ತೊಗೆ ಮೊಹಿಮ್ ಸುರಹಿತ ಕಬ್ಬಾಲ ತಿ ಬೇಫಣ್ಣ ಬದಲು ಕೊಲ್ಲಾಣ ಮೆದುಗೆ ಖುಲಾ ಸಾಬರ್ ಯಾಕೆ ಬದಲು ಕೊರಾಣಿ ಐಶತ್ ರೇಜ್ಮೆ
2: ছিলেন জাহাঙ্গীর।
3: Comme umuraka.
4: Comme fantiaka.
3: Comme gintiaka.
5: Quelles sont les difficultés que vous avez rencontrées en première période et quels changements
6: avez-vous fait? Inha 1749 kHz, medium wave.
7: 899 MHz, FM band.
8: Pour le but, alors peut-être qu'on a un petit peu peur, on s'est un peu regardé.
2: Kadmi hanuagari fansas, minute fansas, has second adosum tegendavani divi rajyage adu.

Japan country, bola tenim haftere kuri nga sen sa ka kola di male tre kuri. Sanoi, sano kuri tuni a sen hab meda sa tuni je haftere dona je bola tuni sa kunting hatya me mitron kari nga stampo le tre kol da masai kuri bola Japan country ka je fata kuri Japan country as ita kura ina area tre gol tre keeper. Dona ki abar keeper ane fata armati penetre kana di bola Japan country frolali armati nga kari kuri kontre fata one ke sen kol tre kuri frolali bola jahan kuri tre kari de kontre vetti je Japan tuni sa ge rekik bola ta kuri di bola ta kuri me ne meida atta metre kuri era mitini metri metri kuri de mase kuri maron jassala eri kuri tre bola di boni Japan kuri back fata dini keeper keeper kuri di Eri gari matiu di Takura. Kuriya ini mas Tanaka ya, Tanaka yang serat gari matiu yang kas dimbola. Dan kuriya itu Tumiyasu, Fahatun Takura yang ada yang kuriya dimbola sahano. Dan Japan half terain as gari matiu sensa kala dimalung as medun ofra tsuko kuriya ngare serat gari matiu divi. Tumiyasu, Fahatun yang kas Tanaka yang kuriya Tumiyasu yang kuriya dimbola half ke medasun. Japan kuntrin kontrol kolian Tunisia half terain kuriya ngase terain dona. Don kuriya dimbola Tanaka atyang kose dona demase kuri Tunisia kuntrin betting on difa kurbola metren atlava. Sano jasa penetre dan kuri kuntrin dimbola fartan kole Barbie Aisha wedded den jibola area terain dibuli keeper. Half minute kulai fa. Devan half match ke fansas 10 minute kulai fa. Deh sama kun Japan kuri. Abdi kuriya dimbola Tunisia kuntrin. Bola temu half terain fahatun. Ahora, no veo mi hatu ni sha contra Vettifa. Ahí Satan, ahí tiene sha que capta. Shiki. A minuto mi harmoti, deben half un colegio match que fansas 10 minutos colegio. Hello, tiene sha hello. Tiene sha half tren senza cada ma bellani. Afu media sa pure jeda. Vedono che chiari. Nel prime in curia formale bola half che media sa tiene sha contro il Japan half tren già ma sei curia sta pure barbe già sale una bola atlaga ita cura area tren fatto keeper. Keeper curia Tanaka. Tanaka atlaga sa animati. Half che media sa non di fi Tomiyasu. Come se curia me gioca chiari in bola che sta con fate nel in atlata con fate tren di la fatto ita cura Itakura senza calcolato in bola tra Curia e Japan half tre resta in carico il contro di Assali Sano. Sano vedono carico Curia e la Junior half tre di Bonan Cast Divi. Sano e Sano armati in Curia e Menani. Tomia su Divi armati in carico di Assali bola bene. Junior c'è half tre half in mezzo per vedere carico. Abdi back con la fata Abdi di Bon. Contro con la fata. Ben Mida. Io le ria carico il contro di Bonan di fa Curia e ria bere col contro di Curia formato vuole farmati in Curia di Ben Mida attacca Curia mi ha detto ma sei con retro. Senza che l'attenente unisce a contro già gioca cari di contro e ci ritorna di fare il coffa lì fece senza che l'attenente unisce a contro infatti un arrivato in dimbolo mi dà la metro a cari il contro a difendere ma non vuole fare curia di retro ma sei con il business per contro Tony chi atla Ini game kontra kuri final drama bola kuri ada di ne aspirant dia berun fen di full fact tenas gol gar mati beru 9 minit kuli fi mehar mati fan was Japan de Tunisia kali ne di 10 minit kuli fan was fi ham me chu fan sas fast minit kuli fi Gol fa sai Japan kontra kuri nas Pena tidak kaya orang refer dia yang nafsu tanam mati karena di malam berkurang dream bola zaman malam kuri Japan half teringa sano yang nafsu tanam mati kuri di TV tak kurai tak kurai kuri yang hari mati di bertanah kat lagi metode mereka yang kuri jila angkas back lah fahat tak kurai yang fahat sano ya sano yang fahat kami hari Japan kuri yang fahat asmat terlepas dia nafsu tanam mati kuri di bola Tanaka Kuria, Takura Div, Medon Karen, Medon Hurasco Kuria, Medan, some Tunis, half ten, the Barbak of Fatha, Japan, Kurun, three million ever, Sahata, and Jilaf, Sensa Kadimagas, Kuria, Tanaka, Tanaka Fatum, Divi, Takura, Takura Bolif, and Fatha Jilaf, Sensa Kalarimati, Sano, Sano, Medon Hurasco Tomas, Vidini, Tomiasu,
ඇ සතන් ගල පාතම තරද හම දන් න හත කර රම ර ර කර ජේට අ කර ද ම පාට කර ාක බො කොට ර ම කර පන කරන මසකර ව කර කර නවා බොල මතර කර මති පැ ජ පන් කරන්තර බො ි කොට ම තර සහ සල බල ොන් තන්ගල පාත දී අනික සිට කරය ජපන් හතරෙන් අස් කියවනේ හතර වති අරිමති ගොස් කරිය දින් බොල කොට කොද හිට කාර හරි කරන්තර අයිට කර ජසල් එ සානෝ එමදින්. සාන කුරිය අරිමතිනවා කියන ඩෝන් ඩොන් බෑකොල තංගල පාතම වනික ටොමියසු කුරිය තරෙන් දිම්බල හාස් දසමත්යන් කුරියන් දනී කමාඩ කුරිය දී පරිමතින් පෙනටරිය කෑරිමක ඉක්ියෝ ජේ ඉටෝ අත්තා තංගල පාතුන් දී ඩෝන්න ඩොන් ඒරිය තර බෑද නගාදෙන්ගල ෆේරිය බේරු මෙදිනි පාතම් ටොමියසු එන කුරිය දී අනිකස් නොන කුරුන් තරිය වැඩි ටෝය ඉටෝ කුරිය දී ඩෝන් එන් පෙනටරිය නගාදෙන් ජී ප්‍රකාරිය දී ටීම් නේෂය කොන් තරිය වෙට්ටි ගෙන බෝල බේර කොල් දී ඩෝන ජපාන ලිබේ තිම්මන කෝනර් මෙචුගේ හතරවන කෝනර් එගාරමට පාවා කොලේ මෙචුගේ අද මෙහර බාරමට කොලම් පුරිහම්වි පවහා මෙචුගේ පන්සස් හැම්මිට කොලේ ජපානුගේ ෆාස් කුල හකුලන් තරෙ මෙතිබි ටනේශය පනටරිය තර කුරිය ජසයි ඩෝන ඩොන් කුරිය පේට නාදින් ජබල කුල මතුරි අප්තිගාගේ ජේ ෆාතන් ආබර ටියුනිෂ කොන්ත්‍රින් අත්ලා ෆෝල් පෙනටරිය කන කුරිය ජීද කාර්යද ජපාන කුරුන්තින් ජසාලි බෙටිගම ජසාලි බෝල එමු හාෆ් තන ටියුනිෂ හාෆ් තන බේ ටියුනිෂ එල්ලම් ෆාත එල්ලි බෝල බෙන් මීඩ ඩීරේ කැරි කුරිය දීෆි ෆිකි අත්ලා මෙතරේ ෆිකි කුරිය මියන්නේ බදන් කාය සෙන්සකද වැගෙලා ෆාන ෆලතන මතින් ද බෝල අත්ලා බරවන කුරිය ටොනික් මෙදන ොරස්ක ජපන් හතර වදට න කරන්තිය දන න දින මෙද ්‍ර ල ර ර හුස්ක නම අපි පෙ ග නගද ල කරමතර ජපන කරන්ත ගේ ජපන කර දන ජපන කර ල ර ජවත අපි පාද කරයන අපට ජපන් කොන්ත අතු ජහවක් පැටර ඇතර දොන් වැටනි ඩොන් අතුව ජහුණනිකම ටීවන ශක්නතය තේරමට කොලේ මෙහරමති දෙවන හ තේරමට කොලමච පන්ස සම්මයට කොලේ ජපාන් දේ කිවනේශය කලර ගොල්කුමති ලේ ජහු කීපර කුරිය ෆොනවාල් බෝලස් අපන කීපර කුරිය ෆොනවාල් බොල ජනේශය හත ජපන කර අරමති කොට්‍ර කොල්ලයක් බොල ඩ ොන් තගල පාත ජේ අරනම වේඩ කරිය පාත ජේලත් කාර කොට අත ජසල් ලනක සදැ ටියනේශය කුන්තර අතය කුරිය සසකල් කොලා දිම සසකතර වදලා අරමච සසකල් බේර නික්ම සත අරමතින් දී අබ්දිය අබ්දී බෝල ැන් කුරිය ජෙලා සංගල පහතු අනික ශ්‍රීඩී ්‍රිකී අත්ලා සසකතර හුරි කුන්තිය දී න බොලත්ය කුරිය ටෝන කිය අත්ලා අනි ල අරද දෙම දන කැනස් මෙදන හොරස්කෝ ජපන් හත ද කොන්ත න බැක හත ටවනේ හත අරමති කොන්තියගේ තන්ගල පාජිල මෙතර කර දෙබ රැකික් අත්ලා කුරිය බිල්ඩය පැමීඩ දන කරකර ප සිද ජපන් කොන්ත්‍රය මෙ වන ජපන් කොන්ත්‍රය බොල ෙයි කුරිය ගිහිලි වගුත් නිසාරණ කස්ටනක බොලබ සාද මිනට කොලේ ්‍රියන් බති සහවා මච සන්සස් නට කොලේ ජපන් පුර්තම හාව ජෙහි දෙල්ලඩ ඇකිව කරීමමති දේශමක ජප ජපන කුන්ත බොලු කරිය බල ජේට අත්ලෑගේ හ මෙද සනමති රග ති ට කාර බල කොට කන කාරය බල ටනේශ දකොන්තර තිනේශය කුන්තයක ජෙහි බොල බේර ජපන් ලේෆයන් එල්ල තිනේශය කුන්තර ජපන් කුන්තය බෝල එල්දුම කොරි කාර ඉටෝ එනි බෝටුගේ නාඩුව අස්සාලන්නේ පනරමට හරම කොලගෙන හ මැි ස්තලස් මට කුලේ ජපන් දේ ටියනිශ කල ඩෝන එල්ලි බොල පහත මෙදරවා කෑරි ටොමියසු එවරස් පහත සෙන්ට කාරයහු කොන්තිය දීි ඒ ඉටකූර ඉටකුරා විදිනි ඒරිය තෙරය හුරි කීපර ඒරය කරම කුරිය කුරට ජෙහිලා කීපර සුසූකි බොල කුරිය ජස්සාලා බොල කොට නක මරකොල්ල බොල මරන කුර ජස කොටම ේරිය බේර බොල ජස මඩකොල්ල මහි රිය දේක අද න බොල කුරිය ජස්සාල නිකස් හරමති කුරිය දිින් බොල අත්ලයන් කුරිය දන තනක අහක් මෙදා හසාබ ර දෙ බල මෙර හරස් කුරිය නවා බල නිකස් බැකල පාත ජපනා මෙදසවන්මතිර කුන්ත්‍රය න දන සානය සාන
Sensakar Garmatin Korea Dimbor Atlan Korea Dani Madamadon Tommy Asuas Nedron Horace Korea for all bowler don't control Kurani penetrate Adman Kari Tunisia Kontriaga Burn Hamid and Natuala Sabra Hamid Atlaf Korea Div Abdai Abdi Bola Tang Korea Hamidas Ajila Korea for all world Japan half Tering Abadue Kuntri Hanaman Toniki and Smabra Barry area bear and keeper Difakur Boramifar Tommy Asubodo Jena Fatima Japan Kuntri attack Korea Div Curia di Bola mettere in attacco Curia dietro Lesano senza calcare in Curia carica Bole Medbi mi fa più invece contro a Diana per contro a Medbi quello che stava giù meglio Fmoti Japan solo a minuto con le vigge devono avere metti che fastidio a minuto con le vigge decima con Japan Japan le vigge non può fare Curia c'è contro a Curia fa da Curia Kuria fonuman yang sari mati Tunisia half tere tanggul fahat tanaka senza kadi mati senza kadi sano sano medini Tommy Asu enak as fahat sano di senza kadi mati Tunisia half tere Kuria Tommy Asu ya Tommy Asu at left kari enak as sano jasa sano senza kadi fahat sano mati Kuria dimbola itakura Kuria di half kiri kan kami dini sabi Kuria dimbola at left Kuria di itu Kamada kamera dua kali yang kau yang kuri final bola penalty dia garis mati mah boleh sekali dia dia betul gol dia garis mati dia. Bila hari kuri kurun tiga agak jeep beru. Jepang ni lebih hatar orang kau orang macam fast mana kau orang naga dia. Kini saya penalty dia teri Jepang hatar kurun tiga malam tu bihar bos. Ita kura sebab dia jahat kurun tiga hatar fan kurun tiga gol dia mesti asal kurun tiga malam kau yang penalty penalty malam kau yang beri kamada itu naga dia. Nagad in corner penalty goal di Akari far penalty attempt di Fakuri Tunisia contro di Fakuri go vero a me ecco tra la Saf che Medin ha sempre la gabbia Don il lungo smorni Tunisia che Navar number 43 a Mihar Mioreni Kulen Vara Se Sano Ora da Kuria Tommy Asuya, Tommy Asuya Kuria Tunisia half medai sabu Kuria Dimbor Dan Don Atla Kuria Dini Hanmas Tunisia Kuntri Atla Vimu half tere Sensa Kalkula Dima Atla Medbi Arda Fata Jilaf Anikas Kuria Kari Kuri Kuntri Deng Ulef Ambrula Natiri Tirin Kuria Fornamal Balhaf medai sabu Kuria Atla Medani Tony Ki Atla Fanifra Tanamatin Dimbor Tankule Madui Japan Kuntri Atla Kuria Mtere Tunisia Kuntri Bola Dometre Japan Kuntri Atombola Atla Tunisia Kuntri Japan Penetri Kari Kuria Jilaf Eri Tere Nagad Abdi Aboy Penalty dia teriak, faham tu mana catch match bi, bola tu penalty kanan tu dengan timu yang kurtin kuriya naga di bola tiri full life goal dia carry me far, itu kura bola di far kuriya sebetulnya. Half game itu boleh penalty dia di malam berbi. Kurun teriak badut kura ni mihar, Tunisia kurun teriak. Nawar number kurun teriak orang asmir mihar. Ini number, ini out. Sabis number Tron ki Fabian badlo kule meniputi Navar number Choco First dollars hatar me to play kuri nagadin bola penalty atare Japan kuri tin difa kuri bola atla fan kas kuri hamida kuri din bola saaf ga hari matin dia ut haa meda saaf ber ello le moti Japan me un haaf tere Di bola penalty area terakhir melibun. Ite kuri yang eli, kuri sano, sano meter yang bola kamu kuri yang asal filatari mati Tanaka. Tanaka asal filatari mati di bola terakhir marman kuri yang mian ni. As kuri yang fonwa di bola back kalau canggul fahat Japan half terakhir kes di bola back kalau fahat deep ite kura. Dan bola terakhir mati marman kuri yang kuri sensa kalau kari yang as kari kuri sano adjustal sano arah mati bola terakhir meter orang kari kuri yang as kuri yang deep itu miasu. Medan kau kari boleh faham itu lagi lah. Hafiz medan kau sabung Tunisia half terang di bola atlet Korea. Don bon boleh faham medan kau kari faham itu lagi lah. Japan half terang wajib lah faham itu. Itu kura.
এটি কোরআর মাতিন বলে ফ্যাঙ্গস মন্দির হরাস কপি নাশে হাফ তরে বাদিক মারমন কোরিয়ে গাস ফাহাদে জেলা সেনো দেন বালান কাজ কোরিয়ে দি ফাফ কি মেদাসম কোরিয়ে দাং রি জাপান কোন জাত লা মারমন কোরিয়ে দিন বড় ইনফরমেশন কোরিয়ে দেন নাকামুরা এ কোন কিনে চে কোন জাত দাং দাম তরে জাপান কোন তরে কোন জাত টিওনে চে কোন তরে ভেক্টোনি সেন্সর কা দিমান জাপান কোন তরে বড় দাং কোরিয়ে গাস তির তির ফোন ওয়ালে বড় আতলাফ কামাট আতলাফ কোরিয়ে দিন বড় ডোন না দেন বাসে কোরি ডোন কে ফাহাত বড় দেউনি আর কে সত্য সাবিশ সানো আতলাফ কোরিয়ে দি কামাট আয় কামাট পেনাল্টি গারিন দি ফি নাকামুরা এ নাকামুরা বড় আতলাফ পেনাল্টি কানা দিমান এরি gela kurie fonoal bolo kurma thori kontring a jifa asensa kala dimal bolo atyan kurie midani choni emmer kontri aina bolo fan dam thai japan kontri faul ko fonoji chakua bolo fan dam thai japan kontri kurie faul agul ne lifa jun ti unia chage jun kurie fonoal Tunisia half tenet, Tunisia continuing Armatin Dimbol, Daf Korea deep rekik, since Sakadum Dimbol at Lag, even half ten Korean, since Sakatrava, the Metron Kari Metron, also Korea Dimbol at Tan Korea, the Ottoman Secretary, the number country, Bola and Brazil, Japan, Kuntin Bolat Lifato, Tomiasu, Adaf Animati Medini, Itakura, Itako Korea Sainoe, Saino. Since I carrying Korean as Madura carrying the Bola J to Atlamarman Korea, don't bowl if a fat Jilla Marbles, fat and half medals, Abonicas, the Bolas, Atlaf Korea, Div, Tomia, so and Frat, Arimatin Korea, Tanaka, Madron Rasco Tanaka Korea, Div, have medals, Abon Dimbola, Nakamura, Korea, Demasa Korea, Kamada Bolibeva, and Tunisia Kunta, Atla Korea, the team with Captain Shrik, since I got the Marmon Bolif and Korea Jilla. Medron Rasco Matmati Marabar Korea from Aram Mihiri, Abdi Bolli Bever in Japan Kunta Atlaf, Armatin Korea Dimbola, Tangle Fata, Tim Kunta Jasari, Don Bolif and Penetrate and Fata Jilefa, Penetrate at the Golden Adiman Keeper Bolat Lamarman Kotam Kuriangas Penetrate at the Kuruntria Medini. Takura Korea Dini Tanakaya Diria Kari and Fan Admatin Divi Tomiasu Atla Metro Horseman Frat Armati Takura Div Furtam half of the Dilandaki Japan at this Monday Desmok Korea Tunisha Ladaji. Match gate faster was unmet Kulay Armut. Korea for another ball penetrate of Vandani Jito, what did Jackie Pagana talk? Korea for another ball of Jito, Korea for another goal get three, Madamas keeper one. Louis Nativi Tunisia, Kurunta, Japan Kurunta, and Bola Dibunu, Dibuni Jito, J Southern number Kurunta Jito, Bola Tang Eretre Vadanakari keeper, Sara, Madaman keeper, and Natuala Korea for another ball of goal three of the game. Timman under Japan, Miji Southern number Kurunta. Natija di Japan tiene Tunisia che la regge Navarro al 3 della regge

0: මිහාරු වෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මෙ ගාතුගා දිවහිරාජ්චයගේ අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: ගඩි මෙඳුරු කුරි 11ගට ෆනර් මිනිට් අඩොස්සම් තිකෙන්දවනි දිවිහි රාජ්‍ය ගඩු
1: මේ අෂාර හරොම් මතේ උමුරු ෆ්‍රය ખાસ කුරේ ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා අෂාර හරොම් දශක කුඩකු දෙන්න නොගලේ අඩා වාහකුම් 100 ගෙන් වේ
2: හෆ්තාගේ වාහක
3: Assalamu alaikum. Me tibe phulung hitaka umfavani kama hamachung in este silsla hafta gwahaka. Me hafta ges hafta gwahaku shalal mammi paddal kolle alungana shat nasim. Me hafta gmi genesteni hafta gwahaka mi silsla ga mulin alaf feshi wahaka lishan mi alfaila yashfa abdul ghani hadiya kurawa fa wahake. Me hafta ges wahaku shalal deni maryamat fatnan.

ගැනස්තිනි හප්තාගවාහක මිසිල්ස්ලාග මුලින් අලපවෙෂිවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල්ගනී හදියා කුරවාෆාවාහකේ මේ හප්තාගස් වාහකෝ ශේලි මරිය මාතිෆා අදනන්.

එහෙනකමක් අනියාවෙරිවේ නොබෑකමෙ කුරුමෆහ ඒගේ බදලුගා රඟලුකමෙ කොෆෙ මීහක ෆහෙ හමකෂරුම් තිමන් රස්කලාංගෙයි ගිනගිනයිම් ෆාෆ ෆුසවා රහීම් වන්ත රස්කලාංගේ.

0: අදි දාවූදුගේ ෆානුගේ කිබයින් නබී කමායි වෙරිකම් වාරුතවි සුලේමානුගේ ෆානස් අදි එකලේගේ ෆානු විදාළුවි ඒ මීසකුන්නේ අහොරෙමෙන්න දූනි සූෆා සූෆීගේ බහුරුව උගන්නා දෙවි අදි අහොරෙමෙන්නං හොරිහා කමෙල් ලිබිෆාවේ හමකශවරුම් මෙකන් තකකී ෆාළුවේ ඉඟිගෙන්වා ෆබ්ලු වන්ත කමෙක්කං කශවරේ.
1: وحشر

එතාගෙ මීහුන්ගෙ මච්ච රණිකං කුරව්වා කමනායකු හම කශවරුන් තිමන් දුෂීමේ හොරිහා එච්ච එකමනාය ලිබ්වඩාගෙන් ෆාවේ අදි එකමනාය බොඩුවගෙන්වා තහ්තවේ.

ආරයි බාර හොරි ගදපද බයිකේ කන්තක් කුරබ්බාන ගොයි එංග වඩා ගන්නවානී කමනාෂේ ෆහේ කමනා කුරබ්බාන අම්රකා මෙදු විෂ්ණවාෂේ.

අදි හමකශවරුන් තිමං කමනා එවරෙන්නං හදියාය මිෆනුවනී දෙං එ හදියා ආයිගෙන් ෆොනුවේ මීහුන් එම්බුරි අන්නනී කොං එච්චකායිගෙන්තෝ බල්ලවන් තිමං කමනා ඉන්තිජාර කොරබ්බානමේ.

එවරෙන් බෝලඹා කියමම් වේ. ඉස්ලාම් වෙගෙන් තිමං කලේග ෆානුග අරිහං අවමග කුරීග එකමනාග තහ්තු තිමං කලේග ෆානුග අරිහ ගෙනස් දේනී තියබෑ මීහුන්ගේ තෙරෙන් කාක් වෙයේ.

එකලේග ෆානු විදාළුවි එකමනායෙන් එංගි වඩා ගන්නවාතෝ නුවත එංගි වඩා නොගන්නවාතෝ බෙල්ලුම තියබෑ මීහුන් එකමනාගේ තහ්තුගේ සිෆ බදල් කොල්ලාශේ.

ආයෙත් දෙන්න වුණේ ගඬුවරත් වෙද වඩා ගන්නවාශ ෆහ එකම නායන් එතම් ෆෙන වඩාගෙන් හිඳු එයි ෆෙංගඬකේ හීෆුළු කුරබ්වා ෆෙංගඬකන් එරි වඩා ගන්නවා ගොත දෙෆෑම්පුළු කශව කුරවි එකලේග ෆානු විදාළුවි එයි හම කශවරුන් ඔමාම් බිල්ලූරින් හිරිෆාවා ගඬුවරකේ දෙන් එකමනා ඉස්ලාම් වුමන් ස්ලේමානුග ෆානු විදාළුවි හිඳු එකමනා විදාළුවි අලුගෙ වෙරි රස්කලාක හම කශවරුන් අලුගෙ අමිල්ල නෆ්සන් අලු අනියා වෙරුවි ජයීමේ අදි සුලේමානුගෙ ෆානුගෙ අරිහුගාවෙ ආලම් තග්ගෙ වෙරි අල්ලාහ බෝලඹා කියමම් වෙ ජයීමේ.

තියබෑ මීහුන් රඟලු ගොතුගෙ කුරින් නුබෑගෙන් අවසුමත්තිය එදනී කීවගෙන් හියේ. තියබෑ මීහුන්න රහම ලෙව්ු මට්ටකා තියබෑ මීහුන් ෆාෆ ෆුස්සෙවුන් එදි අල්ලෝහත් දුවා නුකුරානු හියේ.

අදි එරශුගා නොව මීහකු උළුනේ එවුරෙන් බිමුගා ෆසාද උපද්දමුන් ගින්දෙතේ අදි එවුරෙන් එවෙස්කමෙන් ඉස්ලාහෙන් නොකුරෙතේ.

0: biltaka ngara jumla adadu fahipe pa transfer kolla. Denga mahuriha biltaka fasa dakka nimma lamvi. Phone, feng, gas adi media net bilakas dekkene. Reload, rasters nuni data pekwes nege nenge. Me hama digital wallet. Dene mas debavaru bilnu dekkigeng lariya veenuye nengigeng uleka nujene. Huriha digital payment taka fahipe ma fahi.
1: ටෙක්ක තුනියන් අලුගන් මෙන් කොම්ම හප්තාකම කුරා දතුරුත නිමේ දුවහා වරක් කෑබෙච් අලුගන් මෙන් කුරා කොම්ම දතුර කි මේ දතුරුත නිමේ දුවහා අලුගන් මෙන් නපත්දලුවා දොස් ගෑකොද්දේ දතුරුතකේ ටෙක්නොලොජි ආ සයන්ස් කේ දායරයන් බොඩිත කුම්ෆින් තකුන් ගෙන්න මොන්දා බදල්තක බලානුලා දූකොල්ලුමකි කුරම් වානවරුගේ කමෙන්නු මි හප්තා හා සටෙක්කේ එ මෙෆෞගේ හබරතන් අඩෝහාල තිය එහුන් තෙරින් තයාරතෝ තයාරියා හබර ෆරුබ තැංගෙනිස්තේ හබරතන් අඩෝහාලම
2: ખબર

0: අතට ඇන්ුවස් හම ඒක බදල ෆෝනග සැබහරේ මි ෆොන්ට බදකෝ මේ කොමෙ සරක ෙන්න්න රත්තක වෙස් පස්සේ කොද්දිනමක බයි හිදුමත් අද හුස පාකර ම ඒ ොලක බේනුවා මින් වර ගෙන හර ෆෝන බේනු කරන ඒක ීචාතක හුට්ටක්කමකම එන්ඩඩ මහර එවෙස් ෆෝන මේ අයිෆෝන් ඇපල්ගේ සෙවස් ෆෝන ටෙබ්ලට අධි නවිතාක ටීවී කමග කිය සම න්ඩ්‍රේ ටීවී තවගේ සහම ීචාය බහර ම ස්මාට එක ඩිවස් තවගේ ෆෝන නො එක ඩිවස් ග න්ඩ රජයම ීචාහම ගෙන හරන්ගේ බහරේදෙන් ඒ බලා නොලවේති හම බේනු නුකර විසයන්න
1: කොපත් සියයාමෙන් ගෙන්ගොල ෆෝනක අලගොන්ුව අස්ත හිකර හෙම අතරගේ ෆෝනක දක්කාල් පවරන හම ආම ගොතික හම එමස් ගෙන්ගුල කාල ෆෝනද
2: හර ගඩ හලවාදකට
1: අ අඩු ඉවල්දී බර සිය
0: මීවැනි හම
2: සක ස්ක්‍රීනස් දක්කාලා
1: ස්ක්‍රීන් වෙස එබ දක්කාලාමිකු දෙන්නේ
2: ස්ක්‍රීන් ෆෙන්නන්
1: ෆෙනේ එබ ෆෙනේ සියාගේ ෆෝනු වෙස සිංගි ෆෝනු වෙස එබ ෆෙනේ
2: BML මම හව එපෙක් අජසාලා කියන්නේ තා
1: හා
2: හා එකමසාර කමෙන් ඩබල් ක්ලික් එක කොල්ලින් මම වද වෙන මේ මේ බේසික් තපාත
1: වයිබ වෙස ෆෙනේ දෙන්නේ දෙන්නේ එපෙස් එබ ෆෙනේ අලුගන වෙස
0: ඉන්නේ හා මෙසේජ් තවස් ෆෙන්නාන වයිබ හොළු වලින් වයිබ හොගේ මෙසේජ් තවස්
2: ගෲප් එක
0: තංග බල්ලම මිසාලක මේ සොෆ්ට්වෙයා නැති යනාෆිය දක්කාලිම නාෆිය මේ මෙසේජ් ද කියාදෙනි බලයි
1: හම
0: ඒක හල කමෙන් නොෆෙන්න ෆරාතකෝ මේ ෆෝන ගොන් නැච්චි කියාදම මම දනි
1: හා හා හා වරසරි දෝ හෙම්බ සුවලෙන් ඔයකම් ගවන්න මේ වෙන්ගෙත හමති බෙෆුන ෆුරසිට ගොල වානි තින තින හතර සුමින් හේ සුමින් හේක එහෙන් තරින්ගේ සුවලෙන් ඉගේ සොෆ්ට්වෙයා ය කනුලා ෆෝන ගේ සෙටින්ග්ස් ගේ තරින් අමිල්ලෙන් ඇක්ටිවේට් කොල්ල වෙන ගොතකි කොබතෝයි සියා
0: මේ සොෆ්ට්වෙයා ඉතර බේණු නොයි කුරේ හම හුසෙන් ෆා කුරේ ෆෝනගේ මේ සෙටින් තරේගේ ඇක්සෙසිබිලිටි ෆීචර්ගේ තරේගේ මේ උන්නනි හම එක එක ඇක්සෙසිබිලිටි එක එක ෆරායත්තක බේණුම් වා මේ වසීලත්තන වනි ෆන්ක්ෂන්ස් තම ඒගේ තරේගේ ඇක්සෙසිබිලිටි ෆීචර් තරේගේ එක ෆෝනගේ ගනන්නම ටෝක් බෙක් නමුගේ සොරේ ෆානේ හුදෙන් හුසෙන් ෆා කුරේ හෙන් මේ වොයිස් ඇසිස්ටන්ට් නෝනියාමු මිෆ්තන් කොලේ ෆාගේ ෆෝන් තගොරේ ඇන්ඩ්‍රොයිඩ් ඇක්සෙසිබිලිටි සුයිට් කියා ෆෙසම ඒ මේ සෙටින් තරේගේ ඇක්සෙසිබිලිටි තරේගේ ඉන්නාන මේ ඔන් කොල්ලෙවේ
2: ගබල් දක්කලස් ලෙවිදන්
1: බයි ෆහරු අනේ එබයි වේ අංහෙනුගේ අඩෝ අනේ බෑෆහරු ෆිරිහෙනුගේ අඩෝ ඒ කීවෙකින් තෝ එහෙන් එවණි අලුනේ උපදෙන වර බොඩු සුවාලෙන් ඉගේ
2: මෙයර නාපි මේ බයි ෆහරු මේ යම එකකල් ටීම් තවස් මේ බේන කරණි තයි එකකල් ඇප්ලිකේෂන් ඒ බේක ෆසේ හැදෙත්ත දැන් මේක මේ අංහෙන් ෆිරිහෙන් මේක එක හොණ්ණනි එක ඇක්සන්ටුගේ මේ මිසකල් UK US English then Australian English මේ English එක accent වෙස් තපාතු
0: වේබ Indian වෙස් වරේත
2: ආ plus then මිසලක ආම කොම්ම voice එකව සමය තපාත pronunciation කම තපාතකෙන් බහුරේ එම එෆරාතකෙන් එම ෆසේහ pronunciation නේ එම ෆසේ accent මේ පේන කරණේ මේක බහුරේ හම අරු මේ ෆෝන ගස් මේ ඉවෙනි පිරිහෙන් අඩ මේක තරම දෙමි හොගේ ෆෝන වස් දෙතසියා එහෙනම්ස් මේක හම හොන්නා අරු මේ සම මේ අංහ voice සේ බහුරේ කම අලුගඬ මත අරුමගේ දිවිහිරාජක මේ බ්ලයින්ඩ් කොමියුනිටි යංග මේ ඊසි වොයිස් එකතුගම මේ බේනු කරවෙන ෆිරිහෙන් අඩේ හසකෝ මේ ඉංග්ලිෂ් මාබොඩ තපාතේ නොර එන්න සම්සාදක ලැටිනුම් මිලේප හොන්නෙච්චි දිවිහි ඉබාරතු මේ හොන්නනි හොන්නෛරුග ඒති ඒ ඒ කාල ටෙක්ස්ට් රීඩ් කරමුග හැම පසෙහ වොයිස් එකතුග අරුම මිහාර මේ බේනු කර වොයිස් කින ෆරාතකු දිවිහිරාජක බේනු කරක මේ ෆාහක් කරවෙන
0: ආමකහම ෆෝන් තෝග ඒබුණා ඔප්ෂන් දීප හොරේ එක එක වොයිස්ත මෙහර මේ බයි ෆහර හම රේඩියෝගේ දන්නවා හැන් හම තීම් තවස් තපාතුවේ එක දුහ එක මිහුන් කියා ෆස්සුරහම එකුත වර අනි ෆුලාකො ඒ හිදුමේ දීප මෙන්න එක ගවම් තෝගේ මිහුන් නම් එක ගොත ප්‍රොනෝන්ස් කරවේ තීවේ එක ගොත ප්‍රොනෝන්ස් කරුමා අදි හම ප්‍රොනෝන්ස් දෙන් එක්ක ඇරික බාවාෆා එක අඩුත කමුදා මිහු සුලේ නැත අහන්න තවා එහෙම එක ඒ ගොත බලාහදි ෆිරිහෙම වෙසෙ බොරේ හම තපාත එක එක අඩුත හැම මේ සොෆ්ට්වෙයා එක එකච්චකේ මේගේ තෙරෙම් යන්නනේ ඉතුරු වොයිස් ත දැන් හැම මේ ඇන්ඩ්‍රොයිඩ් උන් දී ෆෝන් න වොයිස් තෝගේ ඉතුරුන් මේ කෙරිකුල දාන වෙගින් වාන මම සාදක අලුගන මෙන්න වෙ සබෝතේ මිය මිසාදක නාෆි ගේ අඩු ආ මම අලුගන මෙන්න වෙ සබෝතේ ඒ එකන් කුරුමුගේ ෆුරසතු වෙ ඒ මින් වරම් මිහාර මෙන්න හුළුවා දෙයි
1: අලුගන ගාතු කුජ්ජක බබුනේ ජියායා හුසෙන් නා දෙකු දින් එෆහර දක්කාලා ෂේ අලුගන මි දක්කාලා නී හෙම් බුනි මයිගේ පර වාහක දක්කාලා හිතුන් කඩනේ ගේ තිබ්බේ විහුරි හබේ ෆුන් වෙස් සුවාලෙන් ගේ තියා කම කුරම් වේ ද හුසෙන්
2: ආද මියර් බයි ෆරත කම් බයි ෆර වර ජේලම් වේ කල ලොලන් නො ෆෙන්නා තිය බයි කල් කං කං කුරාගෙන් හාල නොනේ මෙසජ් එච්ච කියන්නේ හේ නු එකල් චහල කම අලු දන්නවා ති මේ හොසත ගම සවල් කරවාෂේ ගේත හරම ජවාබ් දෙන්න තයාර මිති පෙ
1: මේ කුදින්න කියව ගමස් වර කුල දාන කුදින් අද මේ තිබී වෙස් වර කුල දාන දෙ කුදින් මේ ෆෝන

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු පොනි කරුණ
2: අනිකාස් බප්ප හුට්ටාලිය ඵල්කේ ලිබේ හාස්කන්දී ඉතුරුබමුන්නේ
1: මම්ම වාහක
2: යොපෙන් ලිබේ හින්දු මාබණුන් තොලෙමුන් එදා ඉරු හීවේ
1: සහම්
3: යහගොත් දුණු කොමුලේ කන්නුමා
2: ඩොයිෆාව අඩකුන් සෞදියා බුඤ්ඤ
1: මිෆද අසරුගද රීති වාහකත දිවිරාජ්‍ය ගඩුගේ YouTube channel උන් මිහාරු අඩොස් වාලි ෆේනෙ දිවිරාජ්‍ය ගඩුගේ YouTube channel subscribe කොලවා
4: මෙක්සිකෝ ගබාබා දුනියගේ ෆුට්බෝලයාගේ එම්මෙ බොඩු ගීද
5: ටීම් තකා කුළුන්තරින්ගේ මවුලුමාත් අදී මුබාරාතුගේ එම්මෙ ෆහුගේ අදාහම කුරුන්තකායි
6: උරියා මෙක්තගේ කොළෙන් දාගත් ගාඩු අරුණුගේ ටීමුන් තිබෙපුනා හැම වගතුන් ගෙනස්තේ
4: දිවිහි රාජ්‍යයේ ගාඩු
5: එංහා 741 kHz medium wave අදී 890 MHz FM band
1: මේ මුබාරාතුන් අලුගණන් ආ තජරිබාතහකා ආ මෞදුමාත්තක අලුගණන් එංගෙන් දානි කමුගේ ෆොණි උම්මේතුක
7: මේ හොරි නියක් කණ්ඩායලාගේ තම් මේගෙන් දෙවෙම කුරියක දාන් හම
8: හිතන් එරි මිෆර බෑරුවානිය වණේ ලිබුණස් නොලිබුණස් ලිබේ තජරිබායි කී අලුගොඩ දෙකේ කොතක වර පොට එච්ච
9: ඔපෙන් හගීගතකන් හෙදුමක් බෑවිරින් පුරා උපාවිරිත
10: බෙස්ට් රේඩියෝ ප්‍රෙසෙන්ටර් කොම්පිටිෂන් ගේ ටයිටල් උපලාලා බෑවිරිය කී
11: Radio program hushalma shogaru aparataka khas hoga in divi rajya gadon kore genda reality show
12: Fahi pay present
13: best radio presenter competition
9: hukuru adi honi hiru duhoge menduru de jahairu
11: repeat hukuru adi honi hiru duhoge regandu dihi gaditri
9: engha 741 kHz medium wave adi 890 MHz fm band
11: Fahi pay presents Best Radio Presenter Competition. Mimu Bharat ke co-sponsor ki Wholesale Point.
14: Mudarrisik ke adum.
15: Ti Musa gafano misrang imburi wadagato. Musa gafano misrang imburi wadagato.
14: Dari warunge sual takayku.
16: Furtama eri botaka. Neng esoleho egale gafano.
14: ඉබ්‍රතුම් ෆුරිගෙන්වා වාහකතකායකු දිවි රාජ්‍යයේ ගඩුන් ගෙනස්තෙනි
17: ෆානුස් කොම්මේ හුකුරුතු හැකි හවීර් හතරකටි ෆණර රිපීට් කොම්මේ අංගාරතු හැකි හවීර් හතරකටි ෆණර
14: එංහා 741 kHz medium wave আদি 890 MHz FM band දිවි රාජ්‍යයේ ගඩු
18: ਰੱਕਾ ਕੋ ਫੋਨ ਫੈਸੈਂ ਜ਼ਕਾਇ ਦੇ ਕੁਮ ਵਾਜਿਬ ਵਾਨਤਾ
19: ਹੱਜ ਦੀ ਉਮਟ ਕਾ ਦੱਕਾ ਫੋਨ ਫੈਸੈਂ ਜ਼ਕਾਇ ਦੇ ਕੇਨਤਾ
18: ਅਤੁ ਗੋ ਨ ਗਹਨਾਈ ਜ਼ਕਾਇ ਤੱਕਾ ਨੀ ਕਿਹਨੇ
20: ਤੇ ਹੁਰੀਆ ਸਵਾਲ ਤੇ ਗੇ ਜਵਾਬ ਇਹ ਪ੍ਰੋਗਰਾਮ ਕੋ
21: ਜ਼ਕਾਇ
22: ಹೋಮದುಗೆ ಹೆಂದುನು ದಿಹ ಗಡಿತಿರಿ ಹು ರಿಪೀಟ್ ಹೋಮದುಗೆ ರೆ ದಿಹೆ ಜಾಯರು ಅದಿ ಹೊಣಿಹಿರು ದುಗೆ ಮೆಂದುರು ಏಕೆ ಜಾಯರು
14: ಇಂಗಾ 741 ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ 890 ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್ ಹಮೈಕನಿ ದಿವಿ ರಾಜ್ಯ ಗಡು

වන්නනි ගද්දු හාතරෙන් කුරිය දී ජිමෝත්ලයන් පෙනට කුරිය දර ඒරේතරය වන්නන ටීසික දෙකුළන්තරින් ජිම නග ම කාර කුට නට දෙම කුට නට ගොල ගොල් කරමති හරස් පෙනට බේර වනකැස් නගාද ජස්ලාන් බෝල් කොටක කරමති කුටනට ගොල් කනා ම එම දන නම කොන්තරය ඩෝනාලිය බෝල් දිා කර රමති පරතුන් ක රමති බේර ආක දහසාම. How many for the map and whatever TC has got dog started in Oje? Korea Dimbola? Adalam and Korea TC kept like a bear me a Korea had done a list to going over me. I don't know if you're a woman or a woman or a woman. කොල්මුතරෙන් ගද්ද හාෆ්තරේ ජිමෝ පෙනල්ටි කනදමල් කන්ට්‍රෝල් කළා බෝලේෆෙන් කුර්තංගල ෆාද ජය තංගල ෆාතුන් හාෆ්ගේ මෙදින් හසම් ජස්ලාන ජස්ලාන් කාර්ය හුරු කොලන් තියා දී විතන ෂමීරා ජමීරා ඊනාස කීපර් ඔෆ් යවා ටීසී හුරිය කොලන් තේ මෙති ගද්ද හාෆ්තරේ ඊනාස නගද බෝල පෙනල්ටි රියත් තනේ මිෆාර් දෙමසේ කුරි බෝල මිෆාර් ලිබේවර නෝ ඉදින් ගද්ද කොලන් තේ දිෆා කරන හවුස් සමත් දාෆ් හුලොන් ෆ්‍රාත් දින් බෝල අලි මොහමඩ් කන්ට්‍රෝල් කරන කය කය බයි ජිමෝ ගනට්ටෝ හදින් බෝල සීදා ලිබියන් ටීසී කොලන් තේ ගන ෆාතුන් 26 නම්බර් ලිල්වාන රිල්වාන් ෆාතුන් ඊනාස ඊනාස සෙන්සක දන ෆාතු අරිමතින් දින් බෝල ආමිදින අජ්ෆාන් අජ්ෆාන් අත්ලාෆ් කාරි හවුස් සම්ම අවසමන කස්ෆාන දින්ජ සයිබර් සෙන්සකල් කාරි මෙදන කාරි කුරිය චමීරා බෝල හිෆෑන් ෆාද ජීල සෙන්සකල් කාරි කින් ගද්දු හාෆ්තන් දින් බෝල අලි මොහමඩ් අතේ වරන් හල්වේ කාලි මොහමඩ් දුවදනි ෆොර්තම කොලක වරන් හල්වේ කද්දු ෆහන් කොමසර් කබ්බම් වර දුව එන්න මෙසෙන් උලෙ ගද්දු කුරුන්තරින් අත් ලාෆ් සෙන්සකල් උතර කොල අදිමා හොරි කුරුන්තරිය මිදිනි හ නම්බර කුරුන්තරිය විශ්වාස අබ්දුල් ගානි බෝල තාලි මතින් දින් බෝල වරබ්බ රබ දුවේ ජිනාන් බේරම කුරුන් බෝල අත් ලාෆ් අත්ලා කුරියන් එතරේ රිෂ්ෆාන කුරියන් ඇතරෙන් දින් බෝල හාෆ් ගේ මෙදාහස සෙන්සක අදිමාල් ඉස්සක අබ්දුල් ගනි දීෆ මෙතරන් හොරස්ක කුරිය ෆෝන් වාලි බෝල සෙන්සක අදිමාල් ටීසි හාෆ් තරෙන් අද්දු කොන්ත කොන කොතර ජේනනි කාර්ය බෝල කොන්ත ක නට්ටවා කුරිය දින් බෝල හොලන් ෆ්ලතා ඩි එල කරේ හුරි අලි මොමදු හුරි හොස්කන් එන මේ සේන මම හිත මන්න වරේ නොයි ජිමෝ අත්ලා ෆාතු යස්ලාන කුරිය දින් බෝල අත්ලා කුරිය මෙන්න නී රියස් දාන් ආ සෙන්සක කාර්ය ජීලා වෙන ෆ්ලතා නම තීරමත් ෆ්ලතා මෙතරන් කාර්ය හුරු කොන්ත ක දීවෙන මෙතරන් හොරස්ක බෝල අත්ලා කුරිය වර බාරන් අබාදි ගද්දු හා මෙදාස මීරමත් ෆ්ලතා නම කාර්ය හුරු කොන්ත දින් බෝල කාර්ය දී කොන්ත රිය බෝල බේර කොලි සිනා එල්ලු මක ලිෆෙන් එල්ලු ටීසිය ගද්දුහ මෙදවර කුර්තන් කොල පෙන්ටේරිය කෑන ඉරමති ෆරාත් තංගොල ෆාතු අවසම් අවසම් ෆාත සෙන්සා ගතන මෙදන කෑරි ගද්දුහ අපතර හොල ඊනාස ඉන්නත් කාරි හුරු කුලන්තිය ජස්සාල අජ්ෆාන් අජ්ෆාන් කුරිය දිම්බෝල අවසම් අවසම් ෆාතු අජ්ෆාන් අජ්ෆාන් කුරිය හා මෙදාය සම කුරිය දිම්බෝල බෝඩ් බෝඩ් ප්‍රින්ස් අත්ලා මරමන තිරිතින් කුරිය ටීම ඒගොල්ලෝ නම්බර් කුරිය ෆෝන් වල සංගල සංගල ෆහත වෙන කස් බෝඩ බෝඩ සංගල ෆහත මෙදිනේ අජ්ෆාන අජ්ෆාන කුරිය ෆහත ගිනාස ඉනාස කුරිය දෙම්බෝල අත්ලන් කුරිය දෙවේත මොළනේ යස්දාන අත්ලා කුරිය දෙම්බෝල ජිමෝ බෝල කොන්ට හොලන් ෆ්‍රාත ජිලෙන් කාරි ජසා බෝල ගද්ද කොන්ට නට්ටව කුරිය දෙම අලි මොහමද මසේ කුරිය හෙන්නස් බෝල දී හොලන් ෆ්‍රාත අලි මොහමද ෆාර ජිව බේර පෙනල්ටි අදි මාදු ටීසි ගෙල්ලු මේ ටීසි කොන්ට රි ආතුන් බේර එක මෙහා රෙෆරි දෙකි එල්ලු මොති ගද්ද අලි අන්නෝ එදන් 9 මිනිට් ෆෘතම් බාෆන් කුලේ ෆලන්ටේ නුජේ වෙස් බයක ආද ගද්දුව මේ මා මෙචාමෙන් ආරෝති තිම්පෙන් ලීෆා ටීසී බා ටීසී මොති දෙවනක් හැප් පොයින්ට් ආ කිය. කොළමුතරේ ජිමෝ බෝල කාරිය මෙදනි ලීෆෙන් එල්ලුමේ මේ ගද්දුව ටීසී ගද්දුව මෙදාස හොලන් ෆ්‍රාතුන් එල්ලනි අනු. අනු එල්ලි බෝල මෙදන වාහිබ දෙමසේ කුරන ෆෑ කරලා හොලන් ෆ්‍රාතුන් ඔසෙන්ස ගද්ද මාල් ටීසී හාෆ් තරෙන් බේරවි. ටීසී ගෙල්ලු එල්ලනි. ඉනාස එල්ලි බෝල එතරේ මෙතරේ කුරි කුළුන්තරිය අජ්ෆාන අජ්ෆාන් මෙතරේ හොරේ ෆන ෆ්‍රාත් අනමතින් දින් බෝල අත්දැන් කුරිය මෙදින් ජස්ලාන් කුරිය ෆොන වාදේ බලහාවක මෙදා හිසාබුන් ආසාහ මෙදවර තංකොල ඉරමත් වන ජේ එතරේ ජේලා කුරිය දාමල් මෙතරේ මිෆාර් ජිනාන් බෝල අත්ලා කුරිය දී ෆෙටි මෙන් කුළුතර එන තංකොල එතරෙන් දින් බෝල අත්දැන් කුරිය දෙවෙත මොනනි ඩොනල් වහක් කුරිය ෆොන වාදේ බෝල වාහිබ වරබ්බාර අබදු ඉනාස බෝරියන කාරි පෙනල්ටි අදමා ෆ්‍රොල් ෆී ඉරමත් වන ආ බෝල ඉනාස අත්ලා කුරිය ඒරිය අතරේ හුරි කුළුන්තර එකන බෝල අත්ලා මනමන කුරිය ඩියරිය බේර ජේලා කුරිය දින් බෝල යස්දාන යස්දාන් අවසම යස්දාන සෙන්ටකල් කොලද මන් දින් බෝල මෙදන හොරස කුරිය දීවි ගද්දු හාෆ් තරෙන් දුවන් හොර කුළුන්තරිය බෝල කොන්ට්‍රක් ඔෆ් ඉන්මත් ෆාතර වයක් කරේ ආ මෙදාස මරිජල තංගොල ෆාතර නක අවසම අවසම සෙන්ටකල් තරෙන් දින් බෝල යස්දාන කොන්ට්‍රක් ඔෆ් ෆාර් මත ජෙලා හොලන් ෆ්‍රාත තංගොල ෆාතුන් දින් බෝල කොන්ට්‍රක් ඔගේ චමීරා මියන්න නියස් කුරිය ජෙලා කුරිය ෆොන වල මෙදාස අබු ජිමෝ ෆාදර නදී මෙ කිම කොන්ට්‍රෝල් ස්කෝරේවර් මඩ මඩ වයන මෙස් නුස් නහුරිය කම වේදාන ෆුර්ත මාෆන් 11 මිනිට් කුලේ ෆෙන් එරු එම්එස් කොලක ගද්දුවක ස්ටීසියක සරේ නුජේ ගද්දු ගෙල්ලුන් එනු හා මෙදාස අබු මෙල්ලනි අනු

0: ගල් ගොමතක ිකම මසයකර සහ ගතරුවෙස් ඇද සෞදීග සුරහන් බයි සුල්හග නොමට්ටක මි කොරහුර හමසක් ඇත්තක එම එස් පයක බේනුව මෙහරම දළග දීගෙන් ඉස්රාලුගේ එජන්ට තන්ෆිස් කුරාක ඒ මිස්සුර සතියහම ඊරාණයක් කොල තුරකීව සතිය කා ගොතක එම හරිහම බේනුවම ස්රයිල් නොරක්කාම ස්රයිල් ග්‍රට ස්රයිල් ද මසයකර ර ච්චි මිකම කරමත් ල බේන සිද ඊරනගත ාරග මි කරමත් ලකම ව මිහස් අඩියඩින් මිතිව මි ස්රයිල්ගේ මේ ජෙන්ඩා අතන් ෆිසිය නුදේ
1: තැන් හම්ලාත හුට්ටල්ල ලබ්නන්ගේ බීමම් මි නුෆෑබානකම යහෝදී බුණ මුන් දෑරුග යහෝදී ලුබ්නාන් අදකො හිග ඔදවා මිහාරෝතී කොන්ගතක තොචවත් කොමසරක සම තසල් කොල්ල අදතර තසල් කොල දාන
0: අද මිහාරු ලුබ්නාානුක බයිසරහත්ත හිා හොරි එහගේ ගත්ත දෙ බයිෆරාතක බුණෆානේ ගොත හිීමද ස්රයිල් ලිබවරබට කාමයාවක රග ටෙක්ටිකල් කමයාාවගෙහි එකම අවුන් දන්නවාන මීගේ මේ අස්කරී තජ්‍රබා කාරුම් විදාරවනී හගේ කාමයාවකන් ඉස්රයිල මි වනී ගේත ඒ කොමගත හිස්බුල්ලයකි ජමාත අද හිස්බුල්ල මෙහල් ලිබ හතියාර සති මද නුස් ලිබේ ගයාගනක ඊරාණක පරාතකුන් ඒ කුරින් හතියාර මිගෙන ඉරාග තෙරෙන් ලාප ඒ බශාර හොඩ ීරුග බශාරු හිතරකමයක සූරිය ඒරු සරකාර හිතරකමයක සූරිය තෙර ද ලබුණන වද අතයරම ගන්න මිහාර භශාර සරකාර වැටුන් තා දොල හරමිවි ඒත එම මිහාර සූරියග සරකාරක හ බුල්ල කැව ගුමෙන්නේ ඒත එම සූරිය තෙරෙකු නාදේ මද දෙවෙස් එවිස්කාලනේ මෙහිතරිකම වෙස් නාදේ එවීම මිහාර බලාර ඉස්රයිල හියෆෝති හිස්බුල්ලව බලිකිශවාන එක මෙහෙනු ෙල් හිස්බුල්ල හම දෙරක වර්ගද එහෙන්නම සිස්බුල්ල අතක් නොන ෙත්. මෙරිකා ස්රයිල් දෙහ හතියාරෙන් හුන්න්න එහ බර හතියාරෙන් හුන්න්න එකමක් සිබුද්ල හමලාත ස්රල එත බැක් මරද මගේ ඇත මේක දෙදුවස් කරම ස්රයිල් ගොස්සරක ති මියකු ඉතුර සි ෆමස් මරාල අනක ඒස එකක් මරාගේ ඒත සහරම සහම් කොල්ලි එම හිස්බුල්ල හමලාත ස්රයිල්ස් ගෙල්ලි එකම ස්රයිලතක දෙත් බට අතියා ගර හසක බොංගලාගෙන් හගේගත බලාර දෙන්න වන්න මහගුරම මෑදාන ස්රලක කාමයාව නොලිබේ තංකොල හි හොට සේ තන් තංකොල හිීව. ඒ ාන ිලතන කරු දෙකුණු තන් හි එකම ටජික් ටජිස්ටු විදාල වන එතන්තන් හිවනක් මක එතන්තන් දමහට්ට එතන්තනක තිබෙන් ස්්‍රයිල් බොඩු අගේ දක්කින් හෙනේ වාගේ එතා න හිාගෙන ස්්‍රයිල් සලාමත් කුණු තිබේ හැ ජක එකකි කාමයාවෙන් නෝනේ වාකෙකි කොම ගොතක සම තුර බාධ හිස්බුල්ලොයි මි ගුතුන ේදන හොස් බාද ඒ මික කුරින් ඉස්රයිල් ලුබාන රග ලුබාන බයිසරහත් හි. ගේ අඩිය දේගේ පියල්ලෝ එදසරුව ලුබ්නාානුගර බේරු තයිසාබ මන්තිය එකමකම එමම බේදි හොද හිස්බුල්ල ෆිදු නීවෙස් මිදන්නෙවි ගොතන් ස්රල් ලුබ්නාන අර ලුබ්නාාන සරහත්තන් හිීම ස්ට්‍රල් බාලම්මගෙන් මොකාම ජමාතය ගොතුක ජිහාද ජමාතය ගොතු හිස්බුල්ල ෆෙදස් එම හිස්බුල්ලෝගේ මසකතුන් බේලිවස් එම මිහර සිස්බුල්ලෝගේ පු ස්්‍රල තන හි ඇතන බාදන් බාර එක වෞතුකතු වගතු නුබේදාන් ඒමිම දෙවර හතියාරන තීම එම ස්ට්‍රයිල් බොඩු අගෙදක්ක ජයකම වඥා ඒ කාමයාව එබින් රක්කාතරකමක් ා ිා ඔන්න ස්රා බුඩ අගේ දක්කන විි ඒ බුල්ල ති පේ මටක් කොට ස්රල් බින් ාවන්න ඔන්න හිතක් එම ඒක කාමයාබෙන්න්න එහෙන්නවස් මියෝගුතු මේ හමලාත හටාදම් ස්රාලස් බේනවනි ආමන ස්බුල්ලස් පේනවන අදේගතුර ඊරාණ පේනවන දිවන සර්කාරස් බේනවන ඒද ඊරාන් යන ස්රල් හග බ න හමලාත හොට ස්රාසගේ ස්බුල බලන කර වෙනක එකමක් මිබගුතු ඒ හමලාත කරිය ගෙන්දන් ස්රල් බේනවනි එකද ඊරාණ ඇමරිකා තෙරගුණ එබස්සු එමෝයෝ ඒ ෆේල් කොල්ද වට්ටක ගේතකම් ඒකම් එම ස්රාද රඟලගගේ හිස්බුල්ල එක්ක දුවාදාප මුලි ම යුබ්‍රාණෙක් කො හිේනක හිියස් එතන රක්කාතරකමයක නතිබේනක එම රක්කාතරම නතිබේකම කාමයාවක්කම නොවලේ අස්කරයුතු.
1: ප්‍රගම් නිමක සබ බාදහන සරුව කුරස්වාල කොල්ලානගේ ත යහුද ඇමරිකා බද හරම හිව මසල කිවර බොඩ සිරිස් මසල ගොතුක බෙලවේත.
0: අද මී මිවගුත බදායරුග මී ්‍රාමයින්න ගේත එක ඒගමානක ශ්ාල මරික ජහුමෙන්න්නු මිහාර මෙදනි හම හගේගේ වාහකතකි වාක මරිකා ඉන්සාර්කීව සේවාතකරු කරම ස් දෙන්නේ නතනයාව දෙතර මරික හිගම ුජේ ඒ මිකාරවරගල එගේ නතනයා මියලන ඉරාණ ඇමරිකා දෙතරක මියෝ මී එමෝය ෆේල් කොල්ලංක අද කුරියන් වාහකත ෆේල් කොල්ලංක එහමගින් හමලාත සුට්ම නැති දින එක මහාර අරුන් දෙන්නෙ ඉරන් හොමස් කන්ඩුවල බඳු කරීම මහාර මෙති හුට්ටි ඒද දෙනක මිකමා ගුලිගෙන් වෙස් අනේ මී අනේ ඊරාණන් හම මේ මාබොඩ එච්ච නුබඩ ඇමරිකායකුන්න ඒ බල්ග ඇමරිකාගේ හොරි හමස් සූදරින් කාය ගොතකම් මේ බහු හමලාතම දෙන ඉස්රයිල ඒක මානයකී එක්ගොත්කස් ස්ට්‍රයිලා ඇමරිකා ඔන්න ගුල්ම ලොළුන් එරකී නොනේ එකම් ටෙක්ටිකලි මේ වගුත බලායරු ඇමරිකා බේනුවේ ඉස්රයිල් මතකුරම් ಮಿವಗುತು ಇಸ್ರಾಯರ್ಗೆ ಹಮಲಾತ ಲುಬ್ನಾನ್ ನುದೇ ಏಯ್ ಏಕಂ ಕುರ ಮೇಣಿ ನತನೆ ಯಾಹು ಎಹವಗೆ ಏನಾದ ಮೇಂಗೆ ಎಚ್ಚಿಕೇನೆ ಯಾಮ ಹಾಗೆಗೆ ಎಚ್ಚಿಕ್ಯು ಮೇಂಗೆ ಕಿ ಏಕಿ ಡ್ರಾಮಾ ಎನ್ನು ಏಕಮಕು ಹೀಗೇತು ಫಲಸ್ತೀನ್ ಮಸಲೆಯ ಹೆಂಗೋಸ್ ಮಿ ಹುರಿಹಾ ಮಸತಕ ಬಲ ಆಯರುಗ ಈರಾನ್ಗೆ ನ್ಯೂಕ್ಲಿಯ ಹೆದಿಯನ್ನು ದಿನ ಮಾಮಿ ಹಿರಿಯ ಮಸ್ ಕಂ ಕಂ ಬಲ ಆಯರುಗ ಅಮೆರಿಕಾ ಯಾಮ ಇಸ್ರಾಯೇಲ್ಗೆ ನೋಣಿ ಯಹೂದಿಂಗೆ ಹಿಯಾಲ್ ಹಮ ಎಗ್ಗೆ ಎವಿ ಸಫಾ ತೆನ್ನೆ ದಿನ್ ಅಣೆಕ್ಕೊಳು ಮಿ ದಿಮಾವ ಕಮಕಿ ಈರಾನ ದೆಕ್ಕೊಳ ಮಿ ಕುರಿ ಹಂಗುರಾಮಾಗ ನತೀಜ ಹಾಸನು ಕುರವಣಿ ಈರಾನ್ ಬಲಿನು ಕುರವಣಿ ಅದು ಈರಾನ್ ಬೇಣುವಾಗುತ್ತಕ ದೀದಾಸನುಲಿ ಅಣೆಕ್ಕೊಳು ಈರಾನ್ಗೆ ಹಮಲಾತ ಸ್ವರ್ಗತಿ ಅಮೆರಿಕಾ ಅಮೆರಿಕಾಗೆ ಬೇಸ್ತ ಸದಾ ಕುರಿ ಹುರ್ಮಸ್ಕೊಂಡು ಬಂದು ಕುರಿ ಅದು ಈರಾನ್ಗೆ ಬೈ ಮೀ ಗಿನ ಹಸ್ಸಾಸ್ತಂತರ ಹದಾಕೃಷ್ಣ ಕುರವಣಿ ಮೀ ಹುರಿಯಾಕಮಕ್ಕೊ ಮೀ ಎಬ್ಬಸುಮಕ ಮಿ ದಿಯೇ ಹಿಂಗೇತೋ ಮೀ ಅಮ್ಮ ಮಿಹಿಂಗ್ ಹುರಿಫದಿಯೇ ಎಬ್ಬಸುಮೆನ್ನು ಹಿಂಗೇತೋ ಎಬ್ಬಸ ಗೊತ್ತೆ ನಿತ್ತಿಗಿಂದ ಎಬ್ಬಸುಮೆಮ್ ಎಸ್ ಹಿಂಗೇತೋ ಏಮ ಮೀ ಎಬ್ಬಸುಮಗ ಬಲ ಆಯರುಗ ಮಿಹಾರ ಬಲ ಆಯರುಗ ಅಮೆರಿಕಾ ಹೆಂಗೆ ಮೀ ಎಬ್ಬಸುವ ಕುರಿಯ ದಿನ ಗೊತ್ತೆ ನಿಕ್ಕ ಏಮ ಮಿಹಾರ ಮಿ ವಿ ಗೊತ್ತಕ್ಕೆ ಎಕ್ಕಲ್ಲ ಈರಾನ ದೆಕ್ಕೊಳ ಕುರಿ ಹಂಗುರಾಮಾಗೆ ಹಿಂಗೇತೋ ಅಮೆರಿಕಾಗೆ ಎಥೆರೆಂಗ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಯ ತುಂಗಿ ತಾಯ್ದು ಗೆಲ್ಲು ತಾಯ್ದು ಗಲ್ಲು ನಿಮ್ಮ ಎ ತಾಯ್ದು ಹೋದೆ ಮಿಯನ್ನನಿ ಇಸ್ರಾಯೇಲ್ ಎಚ್ಚಿಕೆಯಾಗಿ ಹಾಸುಕೊಂಡತನೇ ಯಾವ ಏಕಂಗ್ ಈ ಕೊರಣಿ ಏಕಂಗ್ ಕೊಗ್ಗೆಂಗ್ ಅಮೆರಿಕಾ ರೈಸ ಅದು ನ್ಯಾಬ ರೈಸ ಹೀ ಕೊರವಣಿ ಏಕಂಗ್ ಕುರಿಮಾ ಅದೇ ಇಕ್ಕಲ್ಲ ರೈತುಂಗೆ ಗೆಲ್ಲುನು ತಾಯ್ ಲಿಬೇನ್ ಏಮ ಎ ಗೊತ್ತಕ್ಕೆ ಆಯ್ಕೆ ಮೀಕಿ ಅದಿ ಮೀ ಗೊತ್ತಕ್ಕ ಡ್ರಾಮಾ ಇನ್ನು
1: ಬಡ ಶುಕ್ರವಾದ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಾಡಿ ಹಿಸ್ಸಾಕೊಲ್ಲೆ ಮೊದಲು ಮಾತಾಡಕ ಮಿಹಾಯ್ ಸಾಬ್ ಒಂದು ದುಣಿಯ ಕಳಿಗೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಹಕ್ಕಿಲ್ಲ ನನ್ನ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲಿ ವದಿ ಹಾ ಮೇಕೆಗ ರೇಡಿಯೋ ಗಂಡು ಸವಿ ಹುರಿ ಹಾಫರ ಆತಕ ಶುಕ್ರ ಅದಾಕುರ ಬಾಜ್ವೆ ರೂಫಾವ್ರದ ಹೋಗಿದೆ ವಸ್ಲಾಮ್ ಅಲೈಕಮ್.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ෆිකහ් සුන්නා
1: ලෙක්ෆානා අබෝහරසුනෙවි අබෝහරරත් කෆාන්ගේ අරිහුන් රිවාවිකෙවෙ එකලෙක්ෆාන් විතාල්වි හම කෂවරුන් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරෙවි ඉස්වෙදිය උම්මතේගේ මීහකු ඒනාගේ හිත
3: ඉස්ලාමික කවුම්තකෝ ගමි දෙන්නේ ගොතන් අමල් කුරේ මන් දනි දෙන් ඔති හග්ගෝ නුවාබයක දෙවිජ්ජකන් ෆහුම් මි එඟුනි දින් ෆහුම් එඟුනි එම්වෙජ්ජකම් ගාවානම එදමරින්ගේ තෙරේග දෙගොතකන් එබ ඉෂාරයක් කුරේ ෆවෙ
2: ෆිකහ් සුන්නා
1: ಕೊಮ್ಮೆ ಹುಕುರಿದೋಹೆಗೆ ಮೆಂದುರುಕುರಿ ಎಗಾರ ಗಡಿಫಣರೆ ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
4: ಹಮಾಯಗಣಿ ದಿವೆಹಿರಾಜೇಗೆ ಅಡು
1: ಇಂತಿಜಾರ್ ಕೊಲ್ಲವ್ವಾ.

ආදි කබවඩේ ගොන්සනාඩු එස්සවේ අද කබවඩයකි මිපහර ෝඩ්කප බ ස්ටිකම මරික ටෙක්සස් ආබාධයවර කබවඩේ රයිතුන්ගේ අදත්තම් ෆස් ගොන ෆස්තුලස් ගුණ මදුකම්බට සස්තේ ෆන්සාස් සවනහර අම කබවඩේ බයපු දිරිය නෝලේ එතන පහු උලනි පෝච්කල් මියහකුම බොනවල කබවඩයකි නාර්තයක් හැදදි ෆසනාර මියුන් ගවම ඒ ඇට්ලාන්ටික් කණ්ඩුග ෆ්‍රිකා හොළොන්ග භාවතවන්න ජසීරයි ඇෆ්‍රිකා ගම්තෝග තරෙන් එම ඩිමක්‍රටික් එ ගවම් ගොතුන් පාහකොදන එකවරි බයකූලේ එ ගවම ගොම් එක්ස්වාද බිනාකොපවානි ෆතුරිකම ෆොරින් ඉන්වස්මෙන්ට කෙරවල්ලෑ බහුන් ගින බයක් වාහදයකි නමස් කෙප්වාඩේගේ රස්මි බාහකි පෝට්ගීස් බස් ඔවම ගින බයකු දිරවලන්නේ එහෙන් ගවතවග සබකේ වසිෆායා ආම්දනය හොන් පට්ටක මේ අල්මෙන්න පාහකොල්ලෙවුණු වාහත මිදන්නවාදන මේක තෙරෙක දෙන් අල්මෙන එරේ කුරීරය කොලෙවුණු මෙච බෑදර අල්මෙන පාහකොල්ලෙ මකි කබවාඩේගේ කීපරුග වාහකල්මෙන් දක්කාලේ එන උමනු සාලෙ සහරගේ උමරුත්තන් කොළේ දොෂි කීපර එකොතුග එදරේගේ මෙච කුන්නම්වගේ වාහ දක්කාලේරු කිතම් ටීමුගේ මෙදු මදු කොළුන්තරින්ගේ වාහක දක්කාද වන එහනම එරේ ස්ථාවිත් කොද්දන කිතම් පුළුන්තරින් මදනමස් අන්න ටීම්ත තයියාරු එපවා බරා එකේග දෙවන බුර දියමුගේ පුරසත් නොනීය මිහාර බුණන බත් ගදවත්තිරිහ දියමුගේ පුරසත් අම හොළුගෙන් මිදන්න අද මේකුතු ඇස් රෙෆ්‍රි මෙහාර මිතු මෙහනේ මඩු කොල් ලබයාගෙන් ආද රෙෆ්‍රීන්නකි USAගේ රෙෆ්‍රීන් දෙ NCRගේ තින් රෙෆ්‍රීම් මිතිබි මෙහාර්මි වනි කබවාඩේ අදි උරුගුවේගේ කෙප්ටනු අන්න සාව ගොස ෆිෆා වර් රෝමග සවති මෙහාර තයියාර් මෙහාර කබවාඩේගේ ටීම් එක්ක ෆොට එක හිතුරද නිකම අරුන්න කබූ කරවෙන්නේ එදි මෙහුන් එමෙහුගේ බෙංචාදය මඩු කොල් ලැබහොරි උරුගුවේ හතරේ දේ තින එක මේ උරුගුවේගේ ෆෝර්මේෂනකි කුලේර එමිහුන්ගේ ෆෝර්මේෂන කොළම ගෙන්දාන දෙම්ෆෙනක මෙදන මිස්තහුන් ආන ලියවු පොමිහිරි කොළුන්තරෙන්ගේ නන්තකා එමිහන්ගේ මපාම් එගේ කාල ොතේ පළමන පෙනග මෙදන අද කබෝවාඩය එම පුරතබ මේ මිහුගේ කොරිමත්තයගේ එම බොඩ මේ අඩාගේ එක්කමකේ ස්පේන් කහද බරබද ටීම එමිහුන් ලඩුණු ජෙහි අනු ජිහේ හිපාට්ටල් දෙකන් ඒ කබවාඩය ගෙම්ම වරුගද එ වාහක අවුන තිබෙපන හමය ගෙනස්සම්ගෙන්ද මියදු කියව සම වර උපාර් දහක වෙදයින් දාන විහරජවරු ගාම ප්‍රග්‍රම් තව තිබෙපුන්න හම අල්ම වීවරකුන් ගෙනස්දම ගෙන්දන එන්න වෙස් ෆුට්බෝල කොමිටි වෙස් අල්මෙන් එද කොන්න ෆුට්බෝල කුලේ ටීම් තහුගේ නන්තක අදි කොන්තරින් අද දැක්කොන් ගෙන හදවද ඉදතු මෙයාරම් පිෙනගෙන්දන මියසික් ජාපරය මියසිිකා එබරහා මිහුන් කොඩකොන් සපෝටරුන්ගේ පෝරි

ඉබුණු හිදේ ජෙහොමෙක්ග රීති බෝල වර දුරුම් ගෑගනක හාෆ්කි මෙදාහිසා වොනවාද බෝල බෝල තිබි කුන්තෙන තෙරෙන් ෆුරේණගෙන් දිය ගොස් පෝත වදගෙන් කේපවාඩ එකාමයාව කුරි ම ගෝල් නතිජයකි කේප්වාඩේ එකේ උරුගුවෙක් වල්ලන විජේ